0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබදවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

සුබම සුබූ දැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම සතියන්තකට පස්සේ තමයි අද අපි හම්බ වෙන්නේ. අදත් වෙනද විදිහටම ඔගොල්ලෝ ආසාවෙන් බලාගෙනඉන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අරගෙන තමයි මං ඇවිලඉන්නේ. එහෙනම් ඉතින් උදේ 7 වෙනකන් එක දිගට මාව හගෙන ඉන්න ඕනේ. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඕනම තීරණයක් ගන්න කලින් හරි, කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන දක්ෂ චූටි පොඩිත්තන්ට තමයි විසේකාර පොඩ්ඩ විශේෂාන්ගේ අපි වෙන් කරලා තියෙන්නේ. අන්න එහෙම දක්ෂ පොඩිත්තන්ට පුළුවන් අපිට ඕගොල්ලන්ගේ දක්ෂතාව එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්.
1: මගේ නම UAG තසංග සෙනුල්ලා. මම ඉගෙනුම ලබන පාසල බපොහෝ පලන්නොරුව ජාතික පාසලයි. දූට

හරිම ලස්සනයි. ඒ වගේම අපි වහගෙන ඉන්න හැම පොඩිත් එක්ම හරිම දක්ෂයි. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද? 0718 8093 8093 කියන අපේ WhatsApp නම්බර් එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ සින්දුවක් හරි කතන්දරයක් හරි සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්න ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්, ලස්සන නිර්මාණ කරන්න පුළුවන් චූටි පොඩිත්තොත් දැන් අපි වහගෙන ඉන්නවා. අන්න ඒ පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්න තමයි මේ හදන්නේ. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන අපේ ලිපිණයට ඔයාගේ නිර්මාණයක් හරි චිත්‍රයක් හරි අපිට එවන්න. අපි ලෑස්ති ඒ දක්ෂතාවයත් මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
7: ලෝකේ රටවල් ගොඩාක් තියෙනවනේ. අපි වහන් චූටි පොඩිත්තු දන්නවා අපි ඔගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ජපන් භාෂාව කියලා කියන්නේ ජපානේ වගේම හරිම ලස්සන භාෂාවක්. ඒ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන භාෂාවක්. මොකද ලෝකෙ ඉස්සරහට යනකොට අපිට ඉංග්‍රීසි භාෂාව හරිම වැදගත්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනුයි ජපන් භාෂාව වෙනුයි අපිට කතා බහ කරනකොට නිතර අවශ්‍ය වෙන වචන කීපයක් කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
6: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල.
7: මෙහි මිල කීයද?
8: කොරේවා ඉකුරා දෙස්කා. කොරේවා ඉකුරා දෙස්කා.
9: How much is this?
7: තුම්රියපොල කොහෙද?
8: එකිවා දොකෝ දෙස්කා. එකිවා දොකෝ දෙස්කා.
9: Where is the train station?
7: ඔබ ඉංග්‍රීසි කතා කරනවද?
8: Eigo o hanase maska. Eigo o hanase maska.
9: Do you speak English?

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude hatata
4: the welcome show
2: anugrahaya
5: nlp hadahana lankawē wedima tæki dena tæki avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahada bala ganna
6: supreme radio

0: 89.3 Supreme Radio.
1: අදට එහෙනම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලායි තියෙන්නේ. අදට ගියාට හෙටත් හරියට මුදේ 6 වෙද්දී මං එනවා මගේ චූටි පොඩි තංග බලන්න. එහෙනම් ඉතින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉස්කෝලේ ගිහින් හොඳට ඉස්කෝලේ වැඩ ටික කරන්නත් ඕනේ. අම්මලා තාත්තලා ගුරුවරු කියන දේවල් අහලා කී කරව ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ දවසක්.

0: අයිබෝන් සුබදැස්සනක වෙලාබුදේ හතයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩි මලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
3: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උදහතයි විනාඩී පහයි දැන් වෙලාව සුබදැසනක් හැමෝටම සුබදැසනක් ශාමර අයිබෝන්
1: අයිබෝන් ඉපෝ අයිබෝන් සුබදැසනක් සුබදවසක්
0: අද මේ මාසේ 11වෙනිදා සඳුදා මේ මාසෙත් හරියම ඉක්මනටම ගෙවිගෙන යනවා දවස් 11 ගෙවිගෙන ගිහින් තියෙන්නේ දැන් ගෙවිගෙන ගියපු දවස් 30 ආපහු ඇරලා බැලුවත් එහෙම සමහර අයට නම් ආපහු හැරලා බලන්න පුළුවන් ඒක ශාමර සමහර අයට නම් අයියෝ නෑ නෑ ආපහුම හැරලා බලන්න නෑ කියන හැඟීම ඇති ඒක කොහොමනත් ඉස්සරහ දවස් සුබ කරගන්න පුළුවන් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ හැමදේම වෙන්නේ හොඳටයි කියලා ওই දේවල් බාරගෙන ඉස්සරහට යන්න. නැති වෙන දේවල් නැති වෙන්නේ හොඳට, ඇති වෙන දේවල් ඇති වෙන්නේ හොඳට කියලා හිතාගෙන යන්න ඕනේ. හරිද ඉස්සරහට.
1: අද සිට ඉතින් ඔන්න ආයෙත් යාපනයට යන්න අවස්ථාව ලැබෙනවා. දුම්රිය කටියට යාල් දේවී ඉතින් අද සිට ආරම්භ කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. දිට්වාසුලි කුණාටුවේ බලපෑමත් එක්ක ඉතින් දුම්රිය මාර්ගය අතහසතර පත් කරමින් යන්නේ. එතකොට ඉතින් ඕන අද සිට කොළඹ කොටුවේ සිට යාපනය කංකසන්තුරේ දක්වා ධාවනය කරන යාල් දේවී දුම්රිය වැඩ පටන් ගන්නවා. එතකොට ඉතින් දවස් 3යි හැබැයි යන්නේ. සඳුදා වදාද සහ සිකුරාද දිනවල විතරයි කොළඹ කොටුවේ ඉඳලා යන්නේ. යාපනයේ ඉඳලා එන්නේ අඟහරුවාද බ්‍රහස්පතින්දා සහ ඉරිද කියන දවස් ටිකේ. එතකොට ඉතින් ඕන දුම්රිය මාර්ගයේ යථාතත්ත්වයට පත් කරමින් තියෙනවා යාපනයට යන්න නේද යාල් දේවී එනකම් බලාගෙන හිටපු කට්ටියට. ඕන අද සිට අවස්ථාව ලැබෙනවා කියලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ. ලොකු ඉතිහාසයක් අපිට නේද? අවුරුදු ගාණක් යනකම් බලාගෙන හිටපු කෝච්චියක් නිතින් නිපු අපි. ඒක නිසා පොඩි කාලේ දම යාල් දේවී අපිට මතකයි. නේ අපේ මතක රිදෙන මතක වගේම සංවේදී මතක ගොඩකුත් යාල් දේවී ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ ඉතිහාසෙ එහෙම තමයි ඉතින් නේද? කොච්චර බාධකාවත් ජීවිතය අපි ඉස්සරහට යන්න ඕන. සමහර තැන්වල නැවතීන් තියෙන්න පුළුවන් ජීවිතේ නේ. එක දිගටම අපිට යන්න බැරි වෙන්න පුළුවන් සමහර තැන්වල. හැබැයි ඉතින් අපි යන මාර්ගය හදාගත්තට පස්සේ ඉතින් දැන් පැයට කිලෝමීටර් 120ක් විතර වේගෙන් යන්න තියෙන්නේ.
0: යන මාර්ගය හදාගන්නකම් ඔයා හයියෙන් යන්න උත්සාහ කරන්න එපා. යන මාර්ගය හදාගන්නකම් ඔයා ඔයාගේ ආරක්ෂිතභාවය සහ අර ඔයාට මේක යන්න පුළුවන් කියන විශ්වාසය තියාගෙන යන්න. ඊට පස්සේ ඉතින් ආයි මොක කරත් කවුරු මොනා කරත් ඔයාව නවත්තන්න කාටවත් බෑ. ඊට පස්සේ ඔයා දන්නවා ඔයා අනිවාර්යයෙන්ම ආයි ගමන යනවා කියලා.
1: හැබැයි ඉතින් අපි දුම්රිය කෝච්චි වල වැඩ කරන රියදුරු මහතුරුනේ යන්නේ පහොඳේ. චර වේගින් මතකනේ නේද?
0: පීරිපැණි හොඳේ. හරි හරි කොහොමනත් කමන්නේ අද දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ද වෙල්කම් ෂෝ පටන් ගන්න ලෑස්ති. මතක් කරන්න ඕනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය සමහර විට මේ සතියේ ඔයාව කෝටිපතියෙක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව මග අරගන්න නැතුව වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් මිලදී ගන්න.
1: අනිවාර්යෙන්. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අද දවස සුබ වෙන්න කියලා නැවතත් ඉතින් කියන ගමන් අපි වැඩි පටන් ගන්නවා. ජය වේවා සුබ දවසක් එහෙනම් මං ශාමර
0: මම නිපුනිකා

0: Asunavyay Eka Asunavyay Tuna Supreme Radio Supreme Radio Supreme Radio Wage Yanda Wage Rata
1: ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යතේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: with ආශි.
5: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
6: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
5: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
3: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with
8: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
9: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
8: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
4: 89.1 89.3
7: Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනි ෂෝ එක The Welcome Show.
1: ලෝදේ හදයි විනාඩේ 24යි මතක් කරන දේවල් තියෙනවා. හැබැයි ඊට කලින් අපි හිතුවාද කාලෙ ගුණය ගැන මතක් කරන්න ඕනේ කියලා. මොකද ඉතින් මේ වෙලාව තමයි කාලෙ ගුණය ගැන මතක් කරන වෙලාව.
2: අද කාලෙ ගුණ අනාවේකේ තියෙනවා දිවයිනේ 15 වායුගෝලීය කැළඹිලි ස්වභාවය පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ. ඉදිරිපැය 37 තුලදී අඩුපීඩන කලාපයක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන් කියනවා. දෙවෙනි දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා කියලා තමයි කාලෙ ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. විශේෂයෙන්ම මේ වලාකුලින් බර අහසක් දක ගන්න පුළුවන් කියලා තියෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම ඌව, දකුණ ඌව වගේම වයඹ, උතුරු මැද වගේම උතුරු පළාත් තුළ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතම ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: මේකත් එක්කම දැන් මේ දැදුරු වලට මොකද වෙලා තියෙන්නේ?
1: ඒ කියන්නේ අනේ වන්දනාලා නෝන්න.
2: මේ කාලෙත් වන්දනාලා. දැන් බලමුද මේ ජලයේ ධාරිතාවක් තිබිලා
1: තියෙනවා.
2: කොහොම හරි දැදුරුවේ ඉහළ ජල ධාරා ප්‍රදේශයට දැහැලුණු වර්ෂා හේතුවෙන් දැදුරුවේ ජලාශය පිටාර ගලමින් තියෙනවා කියලා තමයි කියන්නේ. සෙල්ලම් නැහැ මේ දොරටු 4ක් අඩි 3 වගේම විවෘත කළලු
1: තියෙනවා.
2: සෑහෙන ජල ධාරිතාවක් පිට වෙනවායි කියන්නේ.
1: ඒ කියන්නේ
2: දැදුරුවේ තින් නේද මොනවද චර? අහින්න බෑනේ වැස්ස පේන්න බෑ දැදුරුවේ.
1: ඔව් රුදුරු වෙන්නවා හරිද? හරි ගමක් නැහැ ඉතින්. එයා ඉතින් කොහෙන් හරි වතුර ටිකක් හරි දෙනවනේ ජාමර හිමිකල් හිත හදා ගන්න
2: පුළුවන්.
1: පහුගිය දවස්ෙකේ තිබිච්ච
2: දේවල් වතුර ටික දෙයි තව වැඩි වුණොත්.
1: හරි.
2: වතුර දෙයි ගෙවල් වලට ඊට පස්සේ.
1: ගෙවල් වලට තමයි ඊට පස්සේ. එයාට එහෙම හිතන මොකද හිතන ඇති ජාමර. මම දැන් වාන් දාන්නෝනේ වාන් දාලා ගෙවල් ටික පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ. එහෙම නත් දන්නේ නැහැ.
2: ගෙවල් ටික සුද්ධ කරලා ඉන්න ඕනේ පොඩ්ඩක් නේද?
1: ඒක පාරක් වෙච්ච වැඩෙත් එක්ක එහෙම හිතනවා දන්නේ නැහැ කොහොමවත් එහෙම නම් වෙන්න එපා. හරි විදියට වැස්ස හම්බුනහම ඇති එච්චරයි.
2: ඔව් දැන් දදුරුව විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක දෙකකට නායම් අනතුරු ඇඟවීම නිවදනකුත් කරලා තියෙනවා. ජලාශ 14ක් වාන් දමනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ බලපෑම් සහගත වාන් දැමිලි නෙවෙයි සාමාන්‍ය වාන් දමන තත්ත්වයකටපත් වෙලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින්
1: දැන් ওই වතුර වාන් දානවා වගේ තමයි චාමර ජාතික ලොතරැයි මණ්ඩලයේ සල්ලිත් වාන් දානවා. හිතන්නකෝ චාමර ජාතික ලොතරැයි මණ්ඩලයේ තියෙන හැම ටිකට් එකකින්ම එක එක අයට එක එක විදිය සල්ලි ලබා
2: දෙනවා.
1: කෝටිපතියෝ බිහි කරනවා, ලක්ෂපතියෝ බිහි කරනවා. ඒ අතරින් සුබ දවසක් ලොතරැයි අතොන්න අලුත් වෙලා තියෙන්නේ. ඉතින් අලුත් වෙලා පහසු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා සුබ දවසක් ලොතරැයි පත් වැඩි වැඩිම මිලදී ගන්න. සුබ ලග්නේ සමග අංක 3 ඉලෙක්ට්‍රික් අතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්කම තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක්, සුබ ලග්නේ සමග අංක 2ට රුපියල් 2,500ක් වගේම අංක 2ට රුපියල් 2,500යි අංක 2ට රුපියල් අංක දෙකට රුපියල් නෑ පොඩකින් සුබ ලග්නේ සමග අංක දෙකට රුපියල් 2,500යි අංක දෙකට රුපියල් 1,000යි හරිද? ඊට පස්සේ ප්‍රවර්තන තෑගංග ගැලපුවොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්න.
2: ඉතින් ඔයාගේ දවස සුබ කරගන්න, හීන දිනා ගන්න, අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. හරි, දවස සුබ කරගන්න. මීට වඩා නම් අවස්ථාවක් නෑ ඔයාට. දැම්ම ලොතරැයි කූඩුවක් ළඟට කියලා ටිකට් එකක් නෙවෙයි පුළුවන් තරම් ටිකට් ගන්න කට්ටිය. හරි,
1: රුපියල් 40යි වියදම් වෙන්නේ. රුපියල් 40ට ගොඩාක් දේවල් කරගන්න පුළුවන්කම තියෙනවා ඔයාට සුබ දවසක් ලොතරැයි පතින්. මොකද අර එකපාරට කිංගාලගේ කෙලින් ඉන්න බෑ ජාමරට. දඟ දඟලනවා මෙතන කිලින් ඉන්නම බෑ. මංගෙත් කන් දෙක කිංගාල ගියා ජාමර.
2: මෙලා උදේ 7:28 දැන්.

0: ප්‍රීම් රේඩියෝ
1: සුබ දවස
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවස
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම.
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස.
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට.
2: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා
9: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: උදේ 7යි විනාඩිය 36යි දැන් බලාව. අපි දැන් ලෑස්ති වෙන්නේ අද පුවත් සිරස්තල මොනවද කියලා බලන්න. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ දින මෙන පුවත්පතට.
1: අද දිනබින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරලා තියෙනවා බිලිඳු මරණ සිද්ධියට ත්‍රිකුණාමලයේ රෝහලේ GMOA සභාපතිගේ නේවාසික වෛද්‍යවරියගේ වැඩ තහනම්, රාජකාරී කළ බවට බොරු අත්සන්දාල්, GMOA වර්ජනය නිසා රාජකාරියට වාර්තා නොකර පෞද්ගලික රෝහලක සේවය දිලල්.
0: ඒගොල්ලන්ට එහෙමත් කරන්න පුළුවන් නේද? වැඩ වර්ජනයක් දැම්මම පස්සේ ඊට පස්සේ
1: වෘත්තීය ප්‍රශ්නනේ තියෙන්නේ. කියන්නේ වෘත්තීය සංගම්ම දාල වෙන්නේ රාජකාරී කියන්නේ මේ අපි රාජසේවයට විතරනේ නේද?
0: ඒකනේ අනේ ඉතින් උතන මේ මොනවාද වැඩ මේ කරන්නේ වර්ජනය කරන්නේ කියලා ගින් අනේ පැත්තෙන් වැඩ ටික කරන්න පුළුවන් නේද? මේ පැත්තෙන් සල්ලි හම්බෙනවානේ චාමර.
1: සල්ලි හම්බෙනවානේ.
0: අපිට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේකලන්ට හිම ප්‍රශ්න නෑනේ. ඔය මොලේ අපේ කුංචු මොලේ ලෝකේ තේරුන්නේ නෑනේ.
1: අර අහිංසක බිලිඳාට කවුද සාධාරණ ඉටු කරන්නේ නේද? අය මොනවා කරත් ඉතින් ඒ ජීවිතේ ගන්න පුළුවන් දයි නේද? ඉතින් මේවට මොකක් හරි විසඳුමක් හදා ගන්න වෙනවා. ඉතින් මේක දිගටම කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. වෛද්‍ය අධ්‍යාපනික ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවලු. විශේෂඥ කමිටුවක් ඒ වෙනුවෙන් හඳුන්වා දෙන්න තීරණය කළා තියෙනවලු. ඉතින් හොඳයි. ඉතින් වැඩේ නේද? අනිවාර්ය වෙන්න ඕනේ වැඩක්. වැස්ස වැඩි වෙයි දිස්ත්‍රික්ක දෙකකට නායෑමේ අනුතුරු ඇඟවීම්, ජලාශ 14ක් වාන් තමයි කියලාත් වාර්තා කරලා තියෙනවා. විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඒකක 180 දක්වා වැඩිවීමක් නැහැ. පාරිභෝගිකයන්ගෙන් 95%ක් බලපෑමෙන් තොරයිලු. රජයෙන් බිලියන 15ක සහනාධාරයකුත් ලබා දෙනවලු.
0: මට ඔක්කොටම කලින් කියන පාරිභෝගික කියලා කියන්නේ පාරිභෝගික කියන්නේ සිර කියනවා 95%ක් බලපෑමක් නැහැ කියලා කියනවා.
1: 95%ක් බලපෑමක් නැහැ.
0: මොන පාරිභෝගිකයන්ගෙන් බලපෑමක් නැහැ කියලා කියන්නේ?
1: ඒකක 180ට වඩා අඩු. ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ.
0: මුලින්ම හොයා ගන්න ඕනේ ඔය මේ මහචුනුපගේ කොමිසමෙන් තිබ්බ අර මේවකට ගියේ කවුද කියලා.
1: ඔව්.
0: තිබ්බනේ යා මේවකට ඊට පස්සේ කියන්න ඕනේ ඒගොල්ලන්ට.
1: මේ ස්විච් එකේ තිබ්බේ නේද?
0: ඒගොල්ලන්ට විතරක් කමක් නැහැ මේ අනුමැතිය දීලා ඒගොල්ලන්ට ගාන වැඩි කියන්න. අපි හැම එකක් කිව්වේ නැහැ. අපි හැම වැඩි කියන්න එපා. මරුනේ ඉතින් මහජන අදහස් විමසලා මේ ඔච්චර ඕගොල්ලෝ දඟලන්න ඕනේ නැහැනේ. නිකන් වියදම් කරගෙන මහජන අදහස් මේ විමසන්න කියලා වෙනම දවසකුත් දාගෙන
1: ඒවටත් ගිහලා
0: ඕ ඒකටත් වියදම් කරගෙන ඊට පස්සේ ආපහු මේ නිකන් බොරුවට මේ මිනිස්සු කැමති ඒ නිසා මේකේ අනුමැතිය දුන්නා වැඩි කරා කියලා කියන්න ඕනේ නැහැ. නිකන් මිනිස්සු කවුරුත් වැඩ කැමති වෙන්නේ නැහැ මේ විදුලි වැඩි කරනකොට. මොකද දැන් මේ කියවෙන පාරද මේ විදුලි බිල වැඩි වෙන්නේ.
1: ඒ නිසා මේ විතර මේ බිලියන 15ක සහනාධාරිකුත් දෙනවලු. ඒක වැඩි නොකර හිටියට ඉවර
0: ඒකනේ
1: නේද?
0: සහනාධාර දීලා වැඩි කරන්නත් ඉන්නකෝ. එතකොට ඉවරයිනේ වැඩේ.
1: අනේ මන්දයි.
0: මරු මහජන අදහස් විමසි ලෝගොල්ලෝ බොරුවට මෙතන මේක කොහොමවත් වැඩි කරනවා කියලා අර පොඩ්ඩක් සංදර්ශනයක් දාන්න මේ මහජන අදහස් විමසුවා නේද?
1: හොඳයි
0: හැබැයි.
1: ඕකර තමයි කියන්නේ තින් නේද? අර කියන්නේ ඌරගේ මාළු ඌරගේ පිටීම කපනවා කියලා නේද?
0: හොඳයි.
1: තලපති විජේ දිවුරුම් දෙයි. ජනපතිගෙන් සුබ පැතුම්ලු. ඊයේති වැඩ පටන් ගත්ත දවසේම නිකන් වැඩ පටන් ගන්නකොටම කිව්ව නේද විශේෂ වරප්‍රසාද උරක් දෙනවා කියලා තමිල්නාඩු ජනතාවට.
0: සුබ පැතුම් දුන්නට කමන්නේ. ඊට පස්සේ ඒ පැත්තෙන් එන සුබ පැතුම් වලට මුකුත්
1: සුබ පැතුම් දුන්නේ කච්චති බිම දෙන්නේ නැහැ. මොදේ අපි වීඩියෝ කුත් දාලා තියෙන දෙන්නේ නැහැ කියලා. උදේ ගම්මන්පිල අද ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි. අද ඉතින් කනක් ඇහෙන්න වෙන්නේ නැහැ හවස නේද? කපිල චන්ද්‍රසේකරගේ මරණය ගැන විමර්ශන CID කියලාත් වාර්තා කරනවා. පශ්චාත් මරණ පරීක්ෂණයට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් කියලාත් වාර්තා කරලා තියෙනවා දිනමින පුවත්පත. රතුගල නව ආදිවාසී නායකයා සරසවි සිසුවෙක්. ඒ පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා. අපි දැක්කා ඌරු වර්ගයේ වන්නේ නැත්තන් ප්‍රධාන වර්ග සභාවේ දවසේදී එකතු වෙලා ඔහුට නව නායකත්වය ලබා දුන්නා චාරිත්‍රානුකූලව. ඉතින් අපේ සංස්කෘතියක් අපේ උප සංස්කෘතියක් නේද අපිට තියෙන ප්‍රධාන සංස්කෘතියක් වෙන්න ඕනි තනක්. ඉතින් හරි අපූර්ව. ඉතින් එහෙම දේවල් තියෙනවා රටක. ඉතින් නේද?
0: අනිවාර්යයෙන්.
1: ඒවත් මම දැක්කා ගිහිල්ලා කට්ටිය. ඉතින් නේද? තමන්ගේ මේ වැඩේවත් හරියට කරගන්න දෙන්නේ නැහැ අපේ සමාජ මාධ්‍ය මිතුරු ටික ගිහිල්ලා. අර මේ කෙටේරියස්සරේ ෆෝන් එක කරයි යනවා. භාණ්ඩාගාරයෙන් අස්ථානගත වූ මුදල් අමරිකානු බැංකුවකට කියලාත් ඔන්න වාර්තා කරලා තියෙනවා. විමර්ශනවලට FBI සහය කියලාත් වාර්තා කරලා තියෙනවා. මේ කොහොමද උනේ නේද? බලමු ඉස්සරහට. ඉතින් කියයින ඔය දේවල් සම්බන්ධයෙන් කපිලගේ අවමගුලට මහින්ද අල්ලස් කොමිසමට එන බව කියයි කියලාත් වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකා වියට්නාම ඍජු ගුවන් සේවාවක් ආරම්භ කරනවලු. යාල් දේවි අද සිට යලි උතුරට කියලාත් වාර්තා කරමින් තමයි අද දිනබින පුවත්පතේ ප්‍රධාන පුවත්සිරස්තල වාර්තා කරලා තියෙන්නේ මේ විදිහට.
0: එහෙනම් ඉතින් අපේ මේ විදිහට තමයි පුවත්සිරස්තල ඔබත් එක්ක බෙදාගත්තේ. අපි යමු නේ සින්දුවකට.
1: අපි යමු, අපි යමු.
0: තවත් දේවල් තියෙනවා කතා කරන්න. ඒක ඔය කතා කරන්න නම් ඉස්සරහට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න කියලා ඔයාට ආරාධනා කරනවා.

0: අලුත් අර්ථයක් දෙන එකම තැන.
1: Supreme Lifestyle. සතියේ දවස් පහේම උදේ 10ට. 89.1 89.3 Supreme Radio.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ 7:51 දැන් වෙලාව. අපි මතක් කරන දෙයක් තියෙනවා. එහි මතක් කරන ලෑස්ති වෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන NLB හඳහන ගැන ජීවිතේ සරු කරගන්න, සිහින ජීවිතේ ලං කරගන්න, අතමිට ඔබේ සරු කරගන්න නියත ධනයෝග හඳහන මිලදී ගන්න කියලා මතක් කරන්න මූනේ. මොකද ඒකට හොඳම උදාහරණ තියෙන්නේ 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් සහ දසලක්ෂපතියන් 81 දෙනෙකුත් බිහි කරන්න NLB හඳහන ලොතරැයියට පුළුවන්කම ලැබුණා.
2: දැන්ගිදුවට මතක් කරන්න ඕනේ 4 සහ 5 සුපිරි ත්‍යාගලාභින් දෙදෙනාම බිහි කළේ මේ අප්‍රේල් මාසේ. රුපියල් 139කට වඩා වැඩි 4 සුපිරි ත්‍යාගලාභී අප්‍රේල් මාසේ 10 තමයි දිනුම් ඇදිලේ. NLB හඳහන 1469 වන දිනුම් වරෙන් හඟුරංකිත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB සූර්ය වීරසූරිය මහතාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි මේ වාසනාවන්තයා බිහි වුණේ. ඒ විතරක් නෙමෙයි රුපියල් 133කට වඩා වැඩි 5 සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසෙම 24 තමයි වාසනාවන්තයෙක් බවට පත් වුණේ. 1478 වන දිනුම් වාරේ තමයි තිබුණේ බද්දිගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි මේ වාසනාවන්තයත් බිහි වුණේ. ඉතින් මුළු දිවයිනටම නන් දෙසට ඔබ කොහේ හිටියත් ලංකාවේ ඔබ ළඟටම ඉතින් වාසනාව අරගෙන එන ලොතරැයියක් තමයි හඳහන ලොතරැයිය කියන්නේ. අපේ රටේ රණවිරුවන් වෙනුවෙන්, ඒ වගේම සමාජ සේවය වෙනුවෙන්, වගේම ක්‍රීඩා ක්ෂේත්‍රයටද විශාල දායකත්වයක් ලබා දෙනවා හඳහන ලොතරැයියෙන්. ඔබේ ජීවිතේ සරු කරගන්න, සිහින ජීවිතේ ලං කරගන්න, අතමිට ඔබේ සරු කරගන්න නියත ධනයෝග හඳහන ලොතරැයියෙන් අරගෙන එනවා. ඉතින් පමාණ වී ගිහිල් අනිවාර්යෙන්ම හඳහන ලොතරැයියක් ගන්න කියලා තමයි අපි ඔයාලට මතක් කරන්නේ.
1: එහෙනම් ඉතින් රුපියල් 40කට වාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන් NLB හඳහන් ලොතරැයි මිලදී ගන්න ගම මතක් කරන ගමන් අපි සින්දුවකට යන්නේ.
2: යයියා සින්දුවට.
1: සින්දුවෙන් පස්සේ තව සින්දුවක් අහලා පියනවලුත් පැයකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්නවා.

0: ඇස් දෙක නලවන්නේ.
1: අලුත් පැයක් වෙලාව උදේටයි විනාඩි 1යි.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: සුබ දවසක්.
1: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: තෑගි වැඩි වෙලා,
5: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දැයි විනාඩි 6යි දැන් වෙලාව. මේ අපි දෙවෙනි පැයට ඇවිත් තියෙන්නේ. මතක් කරන්න ඕනේ මේ පැයත් මුලම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න එකතුලා ඉන්නවා කියලා.
2: ටිකට් ගන්න වැඩි වැඩියෙන් කෝටි ගානක හිණ හැබැයි කරගන්න වැඩදෙන හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හරි,
1: එහෙනම් ඉතින් අපි අද ඇවිදින්න යනවද?
2: යයි යයි යයි.
1: එහෙනම් වැඩ ඔක්කොම පැත්තක දාලා අපි යමු රට වටේ ඇවිදින්න.
3: Travel with Supreme.
1: සාමාන්‍ය චාමර මිනිස්සු ඇවිදින්න යන්න ඕනේ අර අපේ හිතට සහනයක් ගන්නනේ. ඊට අමතරව ඉතින් අපි දේවල් ටිකක් දේවල් ගැන දැනගන්න, ඒ දේවල් ගැන පුළි අධ්‍යයනයක් කරන්න. ඊට අමතරව ඉතින් අපේ නිදහස භුක්ති විඳින්න තමයි අපේ ප්‍රධාන අරමුණ, නිදහස භුක්ති විඳින එක. ඊට අමතරව ඉතින් අර දේවල් ටිකක් තියෙනවා.
2: අනිවාර්ය අනිවාර්ය. අපි ඉතින් ආත්මයේ තෘප්තිය වෙනුවෙන් ඉතින් නේද ගොඩක් ඔය වගේ දේවල් කරන්නේ. අදත් ඉතින් ඓතිහාසික ගමනකට යන්න ලෑස්ති වෙන්නේ. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ අච්චපබ්බත හෙවත් වලස්ගලට. එහෙම නැත්නම් ස්වර්ණගිරි ගුහාවට.
1: ස්වර්ණගිරි ගුහාව?
2: ස්වර්ණගිරි ගුහාව මොකද්ද කියලා සමහරට ඔයා දන්නේ නැතුව ඇති. මාතලේ කැරල්ල ගැන මම මේ කියනවා ටිකක් ඔයාට. එතකොට ඔයාලට කොහෙටද මම මේ යන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මාතලේ කැරල්ල කියලා කියන්නේ ලාංකේය ඉතිහාසයේ අපිට එදා මෙදා තුර සහ මේ මහ පොළොව පවතින තුරු අපේ මතකයේ තියෙන කැරල්ලක් නෙනෙබු. 1848 ගොංගාලේගොඩ බණ්ඩා දඹුලු විහාරයේ මැදදී සිංහලයේ රජු ලෙස ඔටුනු පැළඳුවානේ. එහිදී මූලිකත්වයගෙන කටයුතු කළේ දඹුලු විහාරයේ නායක හිමිපාණන් වුණු ගිරානෙගම ඉන්ද්‍රජෝති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ, කඩහපොළ උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය. ඉතින් මාතලේ කැරල්ල අපිට දිනන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉන් පසුව සුදු ජාතිකයන් තීරණය කරනවා බ්‍රිතාන්‍යයන් මම මේ කියන ස්වර්ණගිරි ගුහාව විනාශ කරන්න. අද අපි යන්නේ ඓතිහාසික දඹුලු විහාරය දැක බලාගෙන වන්දනාමාන කරගෙන එන්න. දඹුල්ලට තමයි මේ යන්නේ. එහෙම ඓතිහාසික තැනක් තමයි ඉතින් දඹුල්ල රජමහා විහාරය කියලා කියන්නේ. අපි මාතලේ ගැන ගොඩක් තැන් කිව්වා. ඉතින් මම දඹුල ගැන ටිකක් කතානු කර හිටියේ එක දිගටම කියන්න බැරි නිසා. හරි,
1: දැන් ඔය කියපු නම් ටික ඔක්කොම තියෙනවානේ. අච්චපබ්බත තියෙනවා.
2: අච්චපබ්බත කියන එකේ තේරුම තමයි වලස්ගල කියන එක. එතකොට ස්වර්ණගිරි ගුහාව. ස්වර්ණගිරි ගුහාව සහ මේ අච්චපබ්බත කියන දේවල් වලින් අතර පස්සේ නිපු මේ අච්චපබ්බත තමයි මුලින්ම කියලා තියෙන්නේ. ඒකට හේතුව දඹුල්ල ලෙන් විහාරයේ මුල් කාලීනව මහා සංඝරත්නයේ වැඩවිසූ භාවනායෝගීව වැඩවිසූ ගල්ලෙන් කිහිපයක් තමයි තිබිලා තියෙන්නේ. අදවන විට එහි විහෙර විහාර කරවලා තියෙනවා. මෙහි මූලාරම්භය සම්බන්ධයෙන් කතා කරද්දී ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඔයා දන්නවද දඹුල්ල කියලා කියන්නේ යුනෙස්කෝ ලෝක උරුමයක්. අදටත් ලංකාවේ සංරක්ෂණය වෙලා තියෙන විශාලතම ලෙන් කිහිපය තමයි දඹුල්ලේ තියෙන්නේ. ඒ වගේම නිපුවා දන්නවද මෙරට ලෙන් තුල සටහන් කර තියෙන ලෙන් සිතුවම් වැඩිම ප්‍රමාණයක් තියෙන ලෙන තමයි දඹුලු ඓතිහාසික ලෙන් විහාරය කියලා කියන්නේ. දැන් ලෙන් විහාර පහක් වඩ දැක බලා ගන්න පුළුවන් වර්තමානයේ වෙනකොට. දෙව්රජ විහාරය තියෙනවා, මහරජ විහාරය තියෙනවා, මහා අලුත් විහාරය තියෙනවා, පශ්චිම විහාරය තියෙනවා, වගේම දෙවන අලුත් විහාරයක් තියෙනවා. මේ විහාර පහ වඩ එක දිගට එක පෙළට අර ගිරි හිස් මත විශාල ගල් ගුහා මත ඔයාට බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. හරි, ඔයාට මේකේ විශාලත්වය කිව්වොත් එහෙම නිපු මුද්‍රා සහිත විවිධ මුද්‍රා සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා 153ක්
1: තියෙනවා.
2: 153ක් තාම සංරක්ෂණය වෙලා තියෙන්නේ. මේ පිළිම වහන්සේලා කළුගලෙන් නිර්මාණය කරලා නැහැ. අපි දන්නවා ටිකක් මෙහෙට වෙනකොට උඩට යනකොට, කියන්නේ නුවර පැත්තට යනකොට, නුවර යුගයට යද්දි කළුගල් වලින් ටිකක් අපි ඈත් වෙලා බදාම් වලින් තමයි අපි වැඩේ කරලා තියෙන්නේ. කියන්නේ විශේෂයෙන්ම සිමෙන්ති වගේ ද්‍රාවණයක් හදාගෙන තියෙනවා. ඒ වගේම ගඩොල්, මැටි මේවා යොදාගෙන තමයි මේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ. තවත් විවිධ දෙවිවරුන්ගේ ප්‍රතිමා වහන්සේලා දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ලෙන් විහාරයේ බිතු සිතුවම් ගත්තාම නිපු වර්ග අඩි 2000ක බිතු සිතුවම් තියෙනවා. ගිරි අර කියන්නේ කටාරම් වියනේ සටහන් කරලා සම්පූර්ණයෙන්ම කටාරම් වියන, එහෙම නැත්නම් අපි දකින්න ගල්ලෙනේ වියන සම්පූර්ණයෙන්ම ඉතින් මේ ලෙන් විහාරයේ සිතුවම් කරලා තමයි තියෙන්නේ. ඒක නිසා ලංකාවේ විශාලතම සිතුවම් කරපු ලෙන් විහාර සංකීර්ණය තමයි දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය කියලා කියන්නේ. දැන් දඹුල්ල කියලා නම හැදුණු විදිහ ජනප්‍රවාදයේ තියෙනවා. දඹ කියලා අපි දඟවලටත් කියනවනේ, අපි කන දඟවලට. හැබැයි දඹ කියලා අපි මේ ගලටත් කියනවා, ගල්වලටත් දඹ කියලා කියනවා. එතකොට මේ ගල්ලෝට දඹ කියලා කියනවා. එතකොට ඔය පර්වතයටත් දඹ කියලා කියනවා. ඔව්
1: සාමාන්‍යයෙන් අපි කියනවානේ අර මහගිරි දඹේ කියලා.
2: අන්න හරි වා තේරුණා. මහගිරි දඹේ නගිනවා කියලා එහෙම කියන්නේ. ඒක නිසා විශාල ගල් පර්වතවල දඹ කියලා අපි කියනවා. ඒ වගේම උල් කියලා ජලයේ කාලේ හඳුන්වලා තියෙනවා. උල් කියලා ජලයේ හඳුන්වලා තියෙනවලු. අපි උල්පත කියලාත් කියනවනේ නේද? එතකොට දැන් මේ දෙක එකතු වෙලා තමයි දඹ ඌල දඹුල්ල වුණා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙලා තියෙන්නේ. මේක අදටත් සනාථ වෙනවනේ තින් නේද? අපි ගියාට පස්සේ අදටත් අපිට දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. දඹුල්ල මහරජ ලෙන තුල කටාරමකට හැමදාම දියපාරක් කැවිලා වැටෙනවා. ඒ මහා තඹ මුට්ටියක් තියලා තියෙන්නේ. එතන සංරක්ෂණය කරලා තියෙන්නේ. මේ කට්ටියට වතුර බොන්න දෙන්නේ නැහැ. හරි. අදටත් අර මේ මහරජ ලෙන තුල ඇතුලෙන් ඇවිල්ලා උඩින් ගල තුලින් ගිහිල්ලා පල්ලෙහාට වතුර බිඳුවක් වැටෙනවා. කිසිදාක ජලය නොසිඳන උල්පතක් කියලා තමයි ඒක හඳුන්වන්නේ. ඔකට ජනප්‍රවාදයේ කතාවකුත් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු හදාගත්ත එක. ගල දිග වෝට කමින් තඹ හැලියට ටාන් ටාන් ගිය.
1: ඔව් ඔව් ඒක.
2: අපි ආලා තියෙනවා නේද? ඉතින් අද වනතුරු ඒ ජලපහර ඒ ජල උල්පත සිඳෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා මේක අපිට සනාථ කරගන්න පුළුවන්. දැන් වලගම්බාවන්ගේ ඉතිහාසය ගල්ලෙනක් ගත්තොත් මහා වලගම්බාවන්ගේ ඉතිහාසයක් කොහෙර ගෑවිලා තියෙනවනේ. මෙතන සමහරු කියනවා වලගම්බාවන් මේක ලිඛිත මූලාශ්‍රවල කියන්නේ මහා වංශයේ සඳහන් වෙන්නේ නැහැ මේ කාරණාව. හැබැයි වලගම්බාවන්ට ඒ කාලය තුලදී වැද්දෙකු දඩේම යනකොට මහා විශාල මේ ලෙන් ටික දැකලා වලගම්බා රජුර මේ පිළිබඳව සැල කරලා තියෙනවා. ඉන්පසුව වලගම්බාවන් රජ වුණාට පසුව මේ ස්ථානයට ඇවිල්ලා මෙහි විහෙර විහාර නිර්මාණය කරන්න මහා වලගම්බාවන් තීරණය කළා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉන් පසුව නිපු වලගම්බාවෙන් පසුව රජවරු ගණනාවක් මේ විහාරේ ප්‍රතිසංස්කරණය කරවන්න කටයුතු කරලා තියෙනවා. නිශ්ශංකමල්ල රජතුමා මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. නිශ්ශංකමල්ල රජතුමා තමයි සෙල්ලිපියක මේක ස්වර්ණගිරි ගුහාව කියලා ලියලා තියෙන්නේ. හරි. ඒ වගේම තමයි විමලධර්ම සූරිය රජතුමා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමත් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ සිතුවම් සහ මූර්ති එහෙම නැත්නම් පිළිම වහන්සලා නුවර යුගයට තමයි ආйти වෙනවා කියලා සඳහන් කරලා තියෙන. එතකොට ඉතින් රාජරාජ මහාමාත්‍යාදී බොහෝ දෙනාගේ වන්දනාමන්ට පාත්‍රුණු භූමියක් තමයි ඓතිහාසික දඹුල්ල කියලා කියන්නේ. කැරැල්ල තුලදී නිපු සේනා සංවිධානය කරන්න මහා සංගරත්නය දඹුල්ල ලෙන් පරිශ්‍රයට තමයි මිනිස්සු කැඳවලා තියෙන්නේ. ඉතිහාසය කියනවා ලක්ෂයක උතර පිරිසක් ඇවිල්ලා සේනා සංවිධානය කරද්දි උදව් වුණාලු. දඹුල්ල රජමහ විහාරයට මාතලේ කැරැල්ලට යන. ඒ වගේ ඓතිහාසික භූමියක්. ඒ වගේම තමයි ගොංගාලේකුඩ බණ්ඩා. ඒ වගේම ඒවක දඹුල විහාරාධිපතිව වැඩවිසූ ගිරාණිගම ඉන්ද්‍රජෝති හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය බ්‍රිතාන්‍යයන් විසින් මේ භූමියේ ඝාතනය කරන. ඒක නිසා අපේ වීර ලේ මහ පොළොවට එකතුණු භූමියක් තමයි දඹුල්ල කියලා කියන්නේ. අදටත් ඓතිහාසික දඹුල්ල රජමහා විහාරයේ එහෙම නැත්නම් දඹුලු ගිරි ශිඛරය මහා අභිමාණයෙන් දඹුල්ල මැද වැඩහිඳිනවා. අපි නොදන්නවා වුණාට නිපු දඹුල්ල තුල මේ ලෙන් විහාරය විතරක් නෙවෙයි සාමාන්‍ය අපි කතා කරොත් එහෙම විශාල ගිරිලිපි ප්‍රමාණයක් සෙල්ලිපි ප්‍රමාණයක් මේ භූමියේ හම්බ වෙලා තියෙනවා. සාමාන්‍ය 35ක් විතර සෙල්ලිපි හම්බ වෙලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා UNESCO ලෝක උරුමයක් වුණු අදටත් සංරක්ෂණය වෙලා තියෙන දඹුල්ලට ඉතින් නොයන කෙනෙක් නැති තරම් මිදින් නේද? කොහෙ ගියත් ඉතින් රට මැදනේ තියෙන. ඒක නිසා කොහෙන් ගියත් ඔයාට යන්න පුළුවන්.
1: අනික චාමරේ තියෙන පරිසරයේ වටපිටාවේ ඔක්කොම ඒ ගල්ෙන් වලට දෙන්නේ හරි අමුතු විදිහේ ස්වභාවයක්. ඉතින් ඒ නිසා ඔබ යන්න ඕන ගමනක් පුළුවන් වෙලාවක හම්බ වෙච්ච වෙලාවක දඹුලු විහාරයට යන්න, වැඳ පුදා ගන්න, ඒ දේවල් අත් විඳින්න, දරුවන්ට ඒ දේවල් දෙන්න. මොකද චාමරේක හොඳම දේ තමයි දැන් අපි මේ දේවල් බලන්න යන්නේ කිනොත් සමහර වෙලාවට සමහරුන්ට හිතෙන්න පුළුවන් නෑ මේවා විනාශ වෙනවා නේ කියලා. හැබැයි ඊටත් වඩා තව අතකින් ගත්තොත් එහෙම සංරක්ෂණයට මගක් පෑදෙනවා චාමර. මොකද එතකොට වැඩි අවධානයක් යොමු වෙනවා මිනිස්සු මෙතනට වැඩියෙන් යනවා, මෙතන සංරක්ෂණය කරන්න වැඩියෙන් ඕනි කියලා. සහ අපි උනත් හිතේ තියාගන්නවා මේවා අපි අනාගත පරම්පරාවට ඉතුරු කරන්න ඕනේ, මේවා අපේ දරුවෝ බලන්න ඕනේ, දරුවන්ගේ දරුවෝ බලන්න ඕනේ. ඔන්න ඔය දේවල් අපේ ඔළුවට ආවහම පස්සේ මොනම වෙලාවකවත් අපිට හිතෙන්නේ මේ දේවල් විනාශ වෙලා යන්න දෙන්න ඕනි කියලා.
2: මං ආසම දඹුලුව ලෙන් විහාර සංකීර්ණයේ වැස්ස දවසට මහා වැස්සට අර කටාරම් වල වතුර වැටෙන ලස්සන මගේ ජීවිතේ මම නම් ඒ තරම් ලස්සනක් දැකලා නැති තරම්ම වෙන්නේ නැති. මොකද අර විශාල මහා ගිරි ශිඛරවල ගිරි හිස්වල කටාරම් කිටුවේ කොහොමද කියලා මං අදටත් නිපු විශ්මයෙන් බලාගෙන ඉන්නවා. පලංචි ගැහුවේ කොහොමද කියලා මං ඒවට. තාමත් සංරක්ෂණය වෙලා තියෙන කටාරම් වල හරි ලස්සනට වතුර වැටෙනවා. ඔයාට අදටත් වැස්ස දවසක ගියොත් මල් වැහි හිනෝ වගේ අර එළියට වතුර විසික්කෙනවා කටාරම් ටිකේ ඇවිල්ලා. ඔයා යනකොට නිපු පරිස්සමෙන් හැබැයි යන්න ඕනි. රිලවුන්ගේ කරදරේ නම් ගොඩක් තියෙනවා. දැන් නම් ටිකක් අඩුයි. හැබැයි තාමත් තියෙනවා. ඒක නිසා අයිස්ක්‍රීම් මරන් කඩල ගොටු අරන්.
1: අනික මල් අරන් යන්න සමහරක් කියලා බෑනි චාවර.
2: ඔව්.
1: සමහර තැන් වලට මල් අරන් යන්න.
2: ඉලව නෙවෙයි බඹරු දුහද නේද? මල් වලට පයින්න.
1: මලත් ඔස්සගෙන යනවා.
2: අද නම් පුළුවන් තරම් ඒක අවම කරන්න කටයුතු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම විහාරාධිපති උන්වහන්සේලා ප්‍රධාන කොටගත්තේ භාරකාරී පිරිස. ඉතින් දඹුල්ලට යන්න ගිහිල්ලා ඉතින් බලල එන්න නේද? ස්වර්ණගිරි ගුහාව එහෙම නැත්නම් දඹුලු ලෙන් විහාරේ එහෙමත් නැත්නම් අච්ච පබ්බත හෙවත් වලස් ගුහාව.
1: එහෙනම් ඉතින් අද අපි ලස්සන තැනකට ගියා. හෙටත් මේ වගේම ලස්සන තැනකට යන්න නම් දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගෙන ඉන්න. Travel with

0: අසුනවයයි එක අසුනවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
2: ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුටු වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේකලා ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
2: කාලයේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
3: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය.
5: සුබ දවසක්.
4: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
7: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
8: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
9: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
10: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
11: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
10: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio.

0: උදෑසනයි විදාරිවසි 9යි දැන් වෙලාව. දැන් චාමර ඔයා දිනනවාට හැමෝම කැමතිනේ. බලන්නකො මේ ඉන්න හැමෝම කියනවා නෑ චාමරට හරියන්න ඕනේ. චාමරට හරියන්න ඕනේ. චාබබාට මුකුත් කියන්න එපා කියලා තමයි කට්ටිය කියන්නේ. හරිද? ඒ නිසා ඉතින් චාමර ඔයාට හරියන්න නම් ඔයා අනිවාර්යෙන්ම අනේනකොට මේ NLB හඳහන ගන්න ඕනේ. එතකොට චාමරට ආදරය කරන කට්ටියත් අනිවාර්යෙන්ම හඳහන අරන් දෙන්න ඕනේ. හරිද? එයාගේ නමින් වෙන් කරලා තියන්න ඕනේ. ඔයා ටිකට් එකක් අරගත්තට පස්සේ එයාගේ නම ලියලා චාමර කියලා ලියලා පිටිපස්සෙන් මෙයාට ෆොටෝ එකක් ගහලවලා ඊට පස්සේ ඒක අරන් දෙලා තියන්න ඕනේ. ඊට පස්සේ ඒක දින්නොත් එහෙම චාමරට තමයි යන්නේ. හරි?
1: ඔව්. දැන් ඔයාගේ හොඳම යාළුවෙකුට තෑග්ගක් දෙන්න ඕන නම් ඔය හඳහන ටිකට් ටිකක් යවන්නනේ. වාගේ ඉතින් කෝටි ගානක ඉතින් එහෙම තෑග්ගන්න දෙන්න හම්බෙන්නේ
0: නැහැ. හැබැයි මේකයි. එහෙම යවුවට පස්සේ ඒක අතාරින්න ඕනේ. හරි? දෙයාට කෝටි ගානක් ඇතුළහම් පස්සේ ඔයා කියන්නේ යන්න එපා. මේ මම දීපු එක තමයි ඔයාට ඇදලා තියෙන්නේ. එහෙම බෑ. අතාරින්න ඕනේ.
1: පොලිසියන්නේ එහෙම බෑ ඊට පස්සේ. හොඳේ.
0: අතාරින්න ඕනේ. හරි? ඊට පස්සේ මේ කිව්වොත් එහෙම.
1: නියත ධනයෝගේ තියෙන ලොතරැයියක්නේ.
0: අහහ.
1: ඒක නිසා ඉතින් අනිවාර්යෙන් ඇදනවා කියලා හිතාගෙන නේ. ඉතාලම පිරිසුදු චේතනාවෙන් යාළුවෙකුට දෙන්න පුළුවන් හොඳම ලොතරැයියක් තමයි හඳහන ලොතරැයි කියන්නේ. මොකද ඔයාගේ ජීවිතේම සරු කරගන්න, ජීවිතේ සිහින ලං කරගන්න, අතමිට සරු කරගන්න නියත ධනියෝග අරන් එනවා හඳහන ලොතරැයියෙන්. 2026 වසරේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් වගේම දසලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරලා තියෙනවා. හතරවන සහ පස්වන සුපිරි ත්‍යාගලාභින් 2 දෙනාම අප්‍රේල් මාසේ තමයි බිහි වුනේ. රුපියල් 139කට වඩා වැඩි හතරවන සුපිරි ත්‍යාගලාභී අප්‍රේල් මාසේ 10 වනදා දිනුම් අදින ලද NLB හඳහන 1496 වන දිනුම් වාරයෙන් හංගුරංකිත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB වීරසූරිය මහතාගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි
0: වුනේ.
1: ඒ විතරක් නෙමෙයි රුපියල් 133කට වඩා පස්වන සුපිරි ත්‍යාගලාභී අප්‍රේල් මාසෙම 24 වනදා 1478 වන දිනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි
0: වුනේ.
1: ඔයාට පුළුවන් ගන්න. මොකද අපේ රටේ රණවිරුවන්ට සමාජ සේවයට වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයටත් දායකත්වයක් ලබා දෙනවා හඳහන ලොතරැයි. ජීවිතේ හීන හඹාගෙන යන ඔයාට ඉන හැබෑ කළ දෙන ඉරණම වෙනස් කරන ලොතරැයිය තමයි හඳහන කියන්නේ. ඒ නිසා බය නැතුව ගිහිල්ලා ගන්න, ජීවිතේ දිනන්න ඔයාට පුළුවන් කමක් තියෙනවා.
0: එහෙනම් ඉතින් ඒකන මතක් යන ගමන් වෙලාව මතක් කරන්නයි ලෑස්ති වෙන්නේ. උදෑසනයි විනාඩි 31යි දැන් බලාපොරොත්තු

0: ඉරව්වට නිරාවරණය වෙලා කඩ ඇතුලේ අවුරුදු ගාණක් තියාගෙන විකුණන ආලේපන වර්ග ගාණකින් ඔයාට ලැබෙන අතුරු ප්‍රතිඵල බොහෝමයක් තියෙනවා. නෙළුම් බොනචුරා ප්‍රඩක්ට්වල කල් තබා ගැනීමේ කාලය අඩුයි කියන්නෙම කෘතිම රසායනික ද්‍රව්‍ය දාලා නැහැ කියලා ඔප්පු කරන්න හොඳ සාක්ෂියක්. ඉතින් ඔබගේ ආදරණීයන්වත් පරිසරයත් කෘතිම රසායනික ද්‍රව්‍ය නිසා වෙන විනාශයෙන් බේරගන්න දායක වෙන්න ඔබත් නෙළුම් බොනචුරා ප්‍රඩක්ට් භාවිත කරන්න.
1: පෙරලිකාර සතුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා,
3: ආසාත්මිකතාවයේ සමහරක් වලට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්,
1: හැඩකාර බදාදා,
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ,
1: රසපිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
0: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio Magi Hande Magi Rata.

0: උදේට ඇහෙන සද්දතරට
1: උදෑටයි වෙනාඩි 42යි දැන්වල ඔබ
2: ඉරාණ ගැන කියන්න තෝනික මොකද්ද වගේ නියන්නේ හිතරණිය මොකද්ද වගේ එකක් තියෙනවනේ
1: පාර පොඩ අඩුවක් තියෙනවනේ
2: ඉරාණ දැන් මේ අර කරුණු 14ක යෝජනාවලියක් දීලා තිබුණනේ ඇමරිකානු යෝජනාවලියට ඉරානයේ ප්‍රතිචාර ලබා දීලා තිබුණා ප්‍රතිචාරවලට ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් අසතුටින් ඉන්නවා
1: කියලා මට හිතුණා
2: සම්පූර්ණයෙන් පිළිගන්න බෑ මට මේ යෝජනාව මම මේ හැම එකටම කැමති නෑ ආයෙත් යුද්ධය ප්‍රකාශ කරනවා කියයි දන්නේ නෑ හැබැයි නේද කොහොම හරි මේ එක්සත් ජනපදයේ තම කොන්දේසියට එකඟ වන ලෙසට චෙහරාණයට බලපෑම් කිරීමට කටයුතු කරලා තියෙනවා කියලා ඉරානයේ කෝපයෙන් ඉන්නවලු මේ දවස්වල දැන් ඉරානයේ කෝපය වුණත් ඉන්නවා දැන් අසතුර නිසා ජනාධිපතිතුමත් අය කෝප වෙලා දෙපැත්තෙම කෝපේ ආයෙත් යයි දන්නේ මැද පෙරදිග පැත්තෙ. මොකද ඉරානයේ කෝපුණුකම මැද පෙරදිගනේ වන්දි ගෙවන්නේ.
1: මුදුම්ම සම්බන්ධයක් තියෙන්නේ.
2: මුදුම යුද්ධයක් මේක නේද?
1: නේ මන් දන්නේ.
2: දැන් රට රටවල් මේ ප්‍රශ්න කරගන්න එක වෙනම දෙයක් නේ.
1: එක්ක ගිහින් ගහන්න ඕනේ මේ ඇමරිකාවට එහෙම ගහන්න නැතුව අනේ අර කොහෙවත් ඉන්න රටටම ගහනවා ගිහින්.
2: ඔව්. ඊට පස්සේ ඉතින් අපිට
1: යා
2: අපිට හුලන්. ඉරානයේ මේ වැඩේ නතර කරන මම මේ කියන්න හැදුවේ මේකත් එක්කම තවත් වැදගත් කාරණයක් තියෙනවා කියන්නේ. මේ කිසිම දෙයක් ඔය ක්‍රීඩාවට අදාළ වෙන්නේ නැහැ නේ නිපුනේ. ක්‍රීඩාවේ තියෙන්නේ ක්‍රීඩාවේ නීති රීති විතරයි. එතන වෙන දේවල් අදාළ වෙන්නේ නැහැ. කොහොම හරි විශේෂයෙන්ම මම දැක්ක මේ යුද්ධමය වාතාවරණයත් එක්කම අපි දිගින් දිගටම මේ FIFA ගැන කතා කරමින් හිටියා. FIFA ලෝක කුසලානේ සම්බන්ධයෙන් කතා කළා. ඒකට ඉරාණ කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාවක් හම්බෙන්නේ නැති වේද ලෝක කුසලානේට අවස්ථාවක් ලබා නොදෙයිද කියලා කතා කළා. කොහොම හරි FIFA සභාපතිගෙන් ඉරාණ කණ්ඩායමට සුබපැතුම් කියලාත් වාර්තා කරලා තියෙනවා. ඇමරිකාවේ පැවැත්වීමන නියමිත 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ඉරාණ ජාතික පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝගේ සිය සුබපැතුම් එකතු කරලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. නේ ක්‍රීඩා වාරහා පුළුවන් මිත්‍රශීලීත්වයක් ගොඩ නඟා ගන්න නේ. මේක දිගටම අරගෙන ගියොත් ඉතින් අපිට ওই ප්‍රශ්න ටික අඩු කරගන්න පුළුවන්. මොකද ලෝකයේ කොච්චර ප්‍රශ්න තිබුණත් කොච්චර තරහකාරයෝ හිටියත් ඒවා ක්‍රීඩාවෙන් පරිමහ ගන්න තරමටම තාම ලෝකයේ බංකොලොත් නැහැ කියලා මම විශ්වාස කරනවා.
1: අප හිතනවා ඒකෙදි කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැති වෙයි කියලා ඉරාණ කණ්ඩායමට.
2: ඔව් වෙන එකක් නැහැ නැත්නම් අතුලත් වෙන අවස්ථාවක් දෙන්නේ නැහනේ. කොහොම හරි ඉතින් ඕකත් සම්බන්ධිනුත් බොහෝ දිනක් කතා කරමින් හිටියා නේද? ක්‍රීඩාවට මොකටද ඉතින් ඒ වගේ දේවල්? රට රටවල ලෝක නායකයන්ගේ ප්‍රශ්න වැඩක් නැහැ ක්‍රීඩාවට නේ. ක්‍රීඩාවේ තියෙන ක්‍රීඩාවෙන් තරඟ නීති රීති විතරයි. ඒවට මේ මැද පෙරදිගද ඉරානෙද කොහෙද ඒවා වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් ඒ යෝජනාව ගොඩක් හොඳයි වැදගත්. මොකද ලෝකෙට හොඳ ආදර්ශයක් ලබා දීලා තියෙන්නේ ලෝක කුසලාන කමිටුව. ඉතින් ඒකට අපි ස්තුතිය පුද කරන්න ඕනේ අනිවාර්යයෙන්.
1: එහෙනම් ඉතින් ඒක නම් මතක් කරන ගමන් අපි සෙන්ඩර් කිටියම් උදේකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හගිනින්න.

0: ප්‍රීම් රේඩියෝ එන්එල්පී හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එන්එල්පී හඳහන ඔබත් අදම එන්එල්පී හඳහට බලා ගන්න.
1: ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ශ්‍රතක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න.
6: 89.1 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ.

0: උදයන්ටයි විනාඩි 53යි දැන් බලාව මතක් කරන ලෑස්ති වෙන්නේ ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන් යන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි ඔන්න ඔයාට අරන් එන්නේ අලුත් වෙච්ච පහසුවෙන් දිනා ගන්න පුළුවන් තෑගි ගොඩක්.
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි දැන් අලුත් වෙලා පහසුවලා තෑගි වැඩි වෙලා තියෙන්නේ. සුබ ලග්නෙ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් වට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නයේ සමග අංක 2ක් ගලපන්නවා රුපියල් 2500ක හිමිකාරයෙක් වෙනවා. ඒ වගේම අංක 2ක් ගලපුණත් ඔයාලට රුපියල් 1000ක් දිනා ගන්න පුළුවන්. තාම ඉවර නැහැ. මොකද ඔයාලට පුළුවන්කමක් තියෙනවා ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලට ගලපන්න. මුදලින් රුපියල් 25000ක් දිනා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි කියලා කියන්නේ ඉතින් අපේ දවස සුබ කරවන පුදුමාකාර විදිය ලොතරැයියක් තමයි.
0: ඊට පස්සේදී වා කිව්වොත් එහෙම මේ ඇස් දිහා බලන් දැන්වත් කියන්න මගේ රත්තරන්
1: මම නම් එහෙම කියන්නේ නැහැ.
0: එහෙම කියලා කිව්වොත් එහෙම අනිවාර්යෙන් කැමති වෙනවා. මොකද ඉතින් ඔයාලට දැන් ඇදලාන තියෙන්නේ ඉතින්. ඒ නිසා රැවටෙන්න එපා. හරි රැවටෙන්න නැතුව එහෙම ඇදුනත් නැතත් ඔයාගම ඉන්න කෙනෙක් හොයාගන්න ඕනේ. හරිද?
1: මම අහක බලා ගන්නස් තියා.
0: අහක බලා ගන්න මෙහෙනම්.

0: අලුත් පැයක් වෙලාව පෙරවරුණ වේයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලොතරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහට බලාගන්න.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේනබෑයි විනාඩි 6යි දැන් වෙලාව අපේ අවසාන පැයට ඇවිත් තියෙන්නේ. අවසාන පැයත් මතක් කරන්න ඕනි ජීවිතේ සිහිනයට වසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන්න කුදලා ඉන්නවා කියලා.
2: කෝටි ගානක ජීවිතේ හින හැබෑ කරගන්න ඉතින් ගන්න ජාතිකලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩි.
1: මතක කරන ලෑස්ති වෙන්නේ එක්තරා කාලයක සිද්ධ වෙච්ච හරි අමහිරි සිදුවීමක්. ඒ අමහිරි සිදුවීම නිසා කෙනෙක්ට වාසනාව පෑදෙනවා. හොඳම වාර්තාමය ඡායාරූපකරණයට හිමි සම්මානය ලබා ගන්න. 1986 කියලා කියන්නේ මේ ෆ්‍රැන්ක් ෆෝනියල්ගේ හොඳම කාලයක් කිව්වොත් හරියටම හරි. හැබැයි ඉතින් ඒක යට ඔහුට තියෙනවා සංගවිච්ච කඳුළු කතාවක්. 1986 ෆ්‍රැන්ක් ෆෝනිය නැමැති ප්‍රංශ ජාතිකයට ලෝකයේ හොඳම වාර්තාමය ඡායාරූපකරණයට හිමි සම්මානය හම්බ වෙනවා චාමර. ඔහු ඡායාරූපයට ගන්නේ ජීවිතයේ අවසාන හෝරා කිහිපය මඩේ හිරවලා ලීයක් අල්ලන් ඉන්න 13 හැවිරිදි ඔමේරා සැන්චස්. අවුරුදු 13යි මඩේ හිරවලා ඉන්නේ ඇය ලීයක් ආධාරයෙන් ඉන්නේ. දැන් සමහර අය හිතන්න පුළුවන් ඇයි ඔමේරා මඩේ හිරවලා ඉන්නේ කියලා. ඇත්තටම කිව්වොත් එහෙම ඇයට මේ ඉරණම අත්ුනේ නෙවාඩෝ ඩෙල් රොයිස් කියන ගිනිකන්ද විදහරණය වෙච්ච නිසා චාමර. මේක කඳු පේලියක්. මේ කඳු පේලියේ තියෙන මේ ගිනිකන්ද තමයි විදහරණයට ලක් වෙන්නේ. 1984 අගභාගයේ වෙනකොට කොලොම්බියාවේ පිහිටි මේ ගිනිකන්ද සක්‍රිය වෙන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ අසල ගම්වල හිටපු මිනිස්සු මේක වැඩි ගණන් ගත්තෙත් නෑ චාමර. එතකොට මේකට රජය වැඩිපුර පිරිවලක් ගත්තෙත් නැහැ. 1985 වෙද්දී ඒ ප්‍රදේශයේ වැසියන් ඉවත් කරන්න බලධාරීන් තීරණය කරනවා. තීරණය කළාට ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ චාමර. මේගොල්ලෝ හැමදාම සැලසුම් කරනවා මේ කාලෙ වෙද්දි අයින් කරන්න ඕනි, මේ වැඩේ මෙහෙම කරන්න ඕනි කියලා තීරණය කරනවා. මේගොල්ලෝ දන්නවා මේ ගිනිකන්ද විදහරණය වුණොත් ලොකු විනාශයක් සිද්ධ වෙනවා කියලා. හැබැයි සිද්ධ වෙනවා කියලා දැනන් හිටියට මේගොල්ලෝ ඒකට ඉස්සරහට එන්නේ නැහැ. කොමි කොම හරි 1985 නොවැම්බර් මාසේ 13 වෙනිදා ආර්මිරෝ ගිනිකන්ද පුපුරා යමින් අහසට අලු විදින්න පටන් ගන්නවා චාමර. රෑ 9:45 වෙද්දී මෙට්‍රික් ටොන් මිලියන 35ක විතර ලාවා මිශ්‍ර පාෂාණ කොටස් කන්දේ ඉහළ තිබ්බ හිමත් එක්කම මිශ්‍ර වෙලා ඇති වෙච්ච මඩතට්ටුවක් හොඬ පැයට කිලෝමීටර් 30ක වේගින් ගලාගෙන එනවා චාමර. පැයට කිලෝමීටර් 30ක වේගින් ගලාගෙන එන්නේ මීටර් 30ක් උස මේ මඩතට්ටුව. මේ මඩතට්ටු කන්ද ඒ අසල තිබ්බ ගම්මාන දෙකක් යට කරගෙන හරිම වේගෙන් ගලාගෙන යනවා චාමර. කොහොම හරි මේ ඛේදවාචකය නිසා ආර්මිරෝ ගම්මානේ විතරක් 21,000ක් විතර මැරෙනවා. 21,000ක් මැරෙනවා. සමස්තයක් ගත්තොත් එහෙම ඒගොල්ලන් කියන විදිහට 23,000ක විතර ජන කොටසක් මැරලා තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මේ සුන්බුන් අතර අර මේ විශිෂ්ට ඡායාරූපකරණයට හිමි සම්මානයට පාදක වෙච්ච 13 හැවිරිදි දැරිය ජීවිත අපේක්ෂාවෙන් ලී කොටේ හෙඩිලා ඉන්නවා චාමර. හැබැයි ඇගේ සිරුර මුළුමනින්ම මඩවලින් වැසලා තියෙන චාමර. බෙල්ලෙන් උඩ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඇයට හුස්ම ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඇයගේ ඉතුරු කොටසම අර මඩවලට බැහැලා තියෙන්නේ. කොහොම හරි මේ ඔමේරා ගෙල දක්වා මඩපිරළු තනකෙන ඉන්නේ. ඉඟටියෙන් පහල කොටස ඔමේරාගේ ඉඟිටියෙන් පහල කොටස චාමර යට වෙලා තියෙනවා තමන්ගේ ගෙදරටම. තමන්ගේ ගෙදරක බිත්තියේ කොටසක් අඩන් වැටිලා ඉඟටියෙන් පහල කොටස හිර වෙලා තියෙන්නේ. සහ ඒ අසලම ඇයගේ නැන්දටත් ඇය හිර වෙලා ඉන්නවා. මොකද නැන්දත් මිය ගිහින් තියෙනවා ඔමේරාට හිර වෙලා චාමර. ඉතින් ඔමේරාව ගලවා ගැනීමේ කටයුතු සිද්ධ කරන්න පටන් ගන්නවා. ඔමේරාගේ ගලවා ගැනීමේ කටයුතු සිද්ධ කරන්න පටන් ගත්තට ඇයව බේරගන්නක ලේසි නෑ කියලා මොවුන්ට තේරෙන්න පටන් ගන්නවා චාමර. මොකද ඇයගේ කොටසක් මේ හිර වෙලා තියෙන්නේ බිත්තියකට. ඉතින් ගලව ගන්න හරිම අමාරුයි. කොහොම හරි සහන කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. ඇය වටේ තියෙන මඩතට්ටු හොඳටම අයින් කරන්න පටන් ගන්නවා. මේකුණ කොහොම හරි ඇයව බේරගන්න තමයි උත්සාහ කරන්නේ. මඩතට්ටු ඉවත් කළාට පස්සේ ඔවුන් බැලුවට පස්සෙත් ඒගොල්ලන් පේනවා ඔහු ඇය හිර වෙලා ඉන්න විදිය. ඊට පස්සේ ඔවුන් තීරණය කරනවා ඇයගේ කකුල් දෙක කපලා ඇයව ගන්න ඕනි කියලා. හැබැයි වෛද්‍ය සහන කණ්ඩායම් තීරණය කරනවා ඒක ඊට වඩා අවදානම් කියලා. දැන් ඇයව ගොඩට ගන්න විදියක් නැහැලු. කොහොම හරි මේ වෙද්ද චාමර මේ දුරකථන ජාලා ඒ සියල්ලම විසන්දි වෙලා තියෙන්නේ. මේ සහන කණ්ඩායම් ආවට උන්ට කරගන්න දෙයක් නැහැ. අනික මඩ වලින් වට වෙලා තියෙන්නේ හැම තැනක්ම වගේ. ඔමේරාව බේරගන්න තියෙන සියලුම දේවල් ව්‍යාප්ත වෙලා යනවා. අවසානයේදී ඔමේරා ගාව ඉඳගෙන ඔමේරට අවශ්‍ය කරන කෑම බීම ටික, එතකොට ඔමේරාගේ අවසාන දවස් කිහිපය සුව පහසුවෙන් ගත කරන්න පුළුවන් ආකාරයට ඔවුන් කටයුතු කරනවා. ඔමේරා කැමති කෑම මොනවාද, ඒ හැම කෑමක්ම ඇයට ගේන්න ඔවුන් උත්සාහ කරනවා සහ ඔවුන් ලබා දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ වෛද්‍ය කණ්ඩායම වලට තේරෙනවා ඇයව බේරගන්න බෑ කියලා. ඇයට ජීවිතයේ අවසාන මොහොත තමයි ඇයි මේ ගත කරන්න කියලා වෛද්‍ය කණ්ඩායම වලට තේරෙනවා. මට හිතාගන්න බැරි ඡාම නැයි ඔවුන් මීට වඩා උත්සාහයක් ගත්තේ නැත්තේ කියලා. සමහර කෙටි අවස්ථාවේ තිබ මොහොතක් නිසා වෙන්නත් අපිට ඒකට එක එක දේවල් කියන්න බෑ. කොහොම හරි කොච්චර උත්සාහ කරත් වෛද්‍යවරු නිර්දේශ කරනවා වේදනාව අඩු කරලා ඇය මිය යාමට දීම උචිතයි කියලා. අවසානයේදී දවස් 3ක සටනකින් මේ ඔමේරා ජීවිතක්ෂයට පත් වෙනවා චාමර. මේ ජීවිතක්ෂයට පත්වීම සහ ඇය ජීවිතය ගත කරපු ආකාරය, දවස් තුනේ හිටපු ආකාරය තමයි මේ ෆෝනිය චාරූපයට ගන්න චාමර. ඇයගේ ඇස් වලට ලේ බැහැලා වගේ තියෙනවා. එතකොට ඇය හරිම වේදනාවෙන් ඉන්න විදිය තියෙනවා චාමර. ඇය ඒ ෆොටෝ එකට ඉන්න විදිය හරිම වේදනාකාරී. මඩේ ගිරිලා ඉන්නවා. ඇයට කරගන්න දෙයක් නෑ. ඇය තමන්ගේ ජීවිතය අවසානය ඒ විදියට ගත කරලා ඇයගේ අන්තිම හොස්ම මේ වාතල්ලේට මුසු කරනවා චාමර. ඉතින් ඒක හරිම වේදනාකාරී මොහොතක් කියලා තමයි කියන්නේ. ඒක බලන් හිටපු කට්ටියට හිතාගන්න බැරි විදියේ වේදනාවක් දැනුණා කියලා තමයි කියන්නේ. මොකද ඒ අවුරුදු 13ක දැරියක්, හරිම ලස්සන දැරියක් චාමර. කොණ්ඩේ කර්ල්, හරිම ලස්සන, හරි ප්‍රියමනාප පෙනුමක් තියෙන දැරියක්. හැබැයි ඇයගේ අවසාන හොස්ම අර හැමෝම බලාගෙන ඉදි හෙලන්න සිද්ධ වෙනවා. ඇයගේ මුළු පවුලම අර පස්සැටට හිර වෙලා ඉද්දී දවස් 3ක් තමන්ගේ ජීවිතයත් එක්ක සටන් කරලා ඇයට සිද්ධ වෙනවා අර හැමෝම ඉන්න තැන කිසිම උදව්වක් නැතුව, ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න බැරුව, මොනතරම් උත්සාහ කරලා ජීවිතේ බේරගන්න බැරුව අවසාන මොහොත එහෙමම ගත කරන්න.
2: ලෝක ප්‍රසිද්ධ ඡායාරූපයක් වෙනවා.
1: ඔව්, ඒක ලෝක ප්‍රසිද්ධ ඡායාරූපයක්. වාටුණත් බලන්න පුළුවන්කම තියෙනවා. Facebook එකට යන්නේ, එහෙම නැත්නම් ඕගොල්ලෝ Google කරලා බලන්න ඔමේරා සැන්චස්ගේ අවසාන ඒ ඡායාරූප පෙළ තියෙනවා. ඉතින් ඒක අරන් තියෙන්නේ ෆ්‍රැන්ක් ෆෝනිය. ජීවිතයේ අවසානයේ අපිට කොහොම වේදි කියලා හිතා ගන්න අමාරුයි. ජීවිතයේ අවසානයේ අපිට මොන දවසක වෙයිද, අද දවසේ වෙයිද, හෙට දවසේ වෙයිද, යම්කිසි අනතුරක් නිසා සිද්ධ වෙයිද, ස්වභාවික මරණයක් වෙයිද කියන අපි දන්නේ නැහැ චාමර. ඉතින් ඒ නිසා ජීවන හැම තත්පරේම හැමෝමත් එක මොහොතින් ගන්න උත්සාහ කරන්න පුළුවන් තරම් සතුටින් ඉන්න උත්සාහ කරන්න. මොකද අපේ ජීවිතේ හරිම අවිනිශ්චිතයි.
2: අවුරුදු 13ක දිනියක්.
1: අවුරුදු 13යි චාමර.
2: ඉතින් ඒ දවස් ටිකේ මොනව හිතෙන්නේ නැද්දනේ? දවස් 3ේදී.
1: මොනා කරන්නද?
2: මොනා කල්පනා කරන්නේ නැද්ද? ජීවිතය හරි පුදුමයි.
1: ඒ කියන්නේ ඇයට අවසාන කාලයේ වෙද්දි චාමර බ්‍රහන්ති ගතියකට එනවලු. ඒ කියන්නේ ඇය නිකන් අර විකාරෙන් කියවනවා වගේ ස්වභාවයකට එනවලු. ඇය ඉස්කෝලේ තිබ්බ ගණිතය විෂයයක් ගැන කියනවලු, කරන්න තිබ්බ තව එකේ ප්‍රොජෙක්ට් එකක් ගැන කියනවා, ව්‍යාපෘතියක් ගැන කියනවලු. ඇය ඒ විදිහේ තත්ත්වයකට අවසාන දවස් කිහිපෙද්දී එනවලු. ඉතින් ඇයට වේදනාවම අවම කරලා මරණය ළඟා කර දෙන්න ඕනේ, මේක වෙන කරන්න දෙයක් නැහැ කියලා තමයි ඔවුන් තීරණය කරන්නේ. අවසානයේදී ඇය දවස් 3යි ජීවිතේ එක පොරබදින්නේ. තුන්වෙනි දවසේ ඇය මේ යනවා.
2: ඒ කියන දේවල් ඉතින් අහගෙන හිටපු අයට මොනවද හිතෙන්නේ නැද්ද නේ?
1: ඒකනේ
2: අපිට මෙච්චර දේවල් හිතෙනවා.
1: ඉන්න වෙලාවේ ගිහින් බලන්න ඉතින්. ගිහිල්ලා බලන්න මේ ෆොටෝ එක. ඒක දැක්කහම පස්සේ ජීවිතේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඒ තියෙන හැම දෙයකින්ම සතුටටපත් වෙන්න මේ ජීවිතේ ඉතුරු වෙලා තියෙනක හොඳයි කියන එක අනිවාර්යයෙන්ම අපිට හිතෙනවා චාමර.
2: ඡායාරූප ගත්ත කෙනාගේ නම මොකද්ද?
1: ඡායාරූප ගත්ත කෙනාගේ නම ෆ්‍රැන්ක් ෆෝනිය.
2: ෆ්‍රැන්ක් ෆෝනියට මරණාසන්න මොහොතේ තෝ ජීවිතුන් අතර ඉන්නවද දැන් නැත?
1: ඒක නම් හිතන්න බාරු. මොකද මේ ඡායාරූපේ ගන්න 1985 දී.
2: ඔහුට මොනව හිතෙන්නේ නැද්ද නේ ජීවිතේ හුගේ ගිවිච්ච දවස් ටික සම්මානේ හම් වෙන වෙලාවෙනේ.
1: එහෙනම් ඉතින් අපේ ලෑස්ති සින්දුවකට යන්න.
2: එහෙනම් ඉතින් දෙකට මහගරින් 89.1 89.3 වෙලාව මතක් කරන්නම්. වෙලාව පෙරවරු 9:00 විනාඩි 14යි දැන්.

0: අසුනවයයි එක අසුනවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
2: ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: වැඩි වැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
4: 100ක්ම ඔබ යතේ.
3: අංක 2ක් ගැලපුණාම
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
4: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
5: Supreme Radio. Wakil anda, wakil rakyat.

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: මිනිස්සුන්ට තියෙන බලාපොරොත්තු එකිනෙකට වෙනස් වෙනවානේ චාමර. අපි හැමෝටම එකම බලාපොරොත්තු නෑනේ. හැබැයි සම්පස්තයක් ගත්තාම පස්සේ හැමෝටම තියෙන එකම හීන ටිකක් නම් තියෙනවා. මේ ගෙයක් ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ, ඊට පස්සේ අපහු අපේ ජීවිතය හදා ගන්න ඕනේ. එක එක විදිහ හීන තියෙනවානේ. ඉතින් ඒ අතරේ සමහරුන්ගේ හීන තමයි මම ෆුඩ් සයිකලයක් හරි ගන්න ඕනේ කියන කාරණාව. මොකද අපේ ජීවිතය අපිට හම්බ වෙන විදිය ලැබීම් නොලැබීම් විවිධාකාරයිනි ශාමර. ඉතින් අපේ ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අපි ওই නොලැබීම් වලට දුක් විඳලා හරියන්නේ නැහැ. ඒකට අපි හරියන පාරක් හොයාගන්න ඕනේ, කොහොමද මට නොලැබෙච්ච දේවල් ලබා ගන්න කියන එක. ඒකට හැබැයි හොඳම පාර හොයාගන්න. මොකද වැරදි පාර ගියොත් එහෙම අපිට ආපහු පටන් ගන්න වෙන්නේ මුල ඉඳන්ම තමයි. සමහරකට මුල ඉඳන් පටන් ගන්න සිද්ධ වෙන්නේ අවුරුදු ගාණක් ගිහිල්ලා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආපහු මුල ඉඳන් පටන් ගන්නේ නැතුව මුලම හරියට හදාගෙන ඉස්සරහට යන්න. ඒකට අපි උදව් කරන්නේ හොඳම කෙනා තමයි සුබ දවසක් ලොතරැය්ය.
2: ඉතින් දැන් සුබ දවසක් ලොතරැයි අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ. සුබ ලග්නයේ සම ගංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු බැදියක් හෝ මුදලින් රුපියල් 105ක් වඩ දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නයේ සම ගංක 2ට රුපියල් 2500ක් වඩ දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගැලපුවොත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා රුපියල් 25000ක් දිනා ගන්නත්. ඉතින් දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් කියලා කියන්නේ. ඉතින් ඔයා ගන්න මොනේ ටිකට් එකක් කියලා මතක තියාගන්න. හරි, ජීවිතයේ සිහිනේට ඉතින් වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේනේ.
1: එහෙනම් ඉතින් රුපියල් 40කින් ලොකු වෙනසක් කියන්න පුළුවන් කියන එක මතක් කරන ගමන් අපි සින්දුකට යන්නේ.
2: සින්දුකට යන්න තෝනි, මේ මන්නාරම දිස්ත්‍රික්කයේ වැලිගොඩ දැමීමේ බලපත්‍ර සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලාලු. ඒ හින්දා සියලු බලපත්‍ර తాවකාලිකව අත්හිටවලාලු තියෙන්නේ දැනට. නීති විරෝධී වැලි ජාවාරම මැඬලීමට, වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම සහ වැලි මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිලධාරීන් වගේම වැලි ව්‍යාපාරිකයන් අතර මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකුත් තිබිලා තියෙනවලු.
1: විශේෂ සාකච්ඡාව පොඩ්ඩක් වැඩිදුර ගිහිල්ලා වගේ මට හිතෙනවා.
2: වැඩිදුර ගිහිල්ලා කොහොමත් උතන වැඩිදුර යනවා. මොකද උතන අපිට තිබ්බ විශේෂම මහවැලිගඟේ අපිට ලස්සනම තැන් ටිකක් අපිට දැන් නැති වෙලා තියෙන්නේ. ඒවට සම්බන්ධ ඒ කාලේ හිටපු මැතිඅමුතුරු හැමත් ඒවට චෝදනා ලැබලා මන් දන්නේ නැහැ දඬුවම් නම් හම්බුණාද කියලා ඒවට. ඒ පාරිසරික හය නම් අපිට ගන්න පුළුවන් කමක් නැහැ. මේ ගංගාවක අවසාන අධීරයේ මේ මන්නාරම් පැත්තට වගේ යන්නේ. සමහරවිට දැන් ඔය මම කිව්වේ මහවැලිගඟේ ප්‍රශ්න ටික මම කිව්වේ. දැන් මේ මන්නාරම් පැත්තට යනකොටත් ওই ප්‍රශ්න ටික ওই විදිහටම තියෙනවා. දැන් මට මතක් වුණේ මනම්පිටිය තිබුණා ඉස්සරොම වැලි.
1: ඔව්.
2: ඊට කලින් මහියංගනේ තිබුණා වැලි. මහියංගනේ සාමාන්‍ය වැලි කොච්චර ගත්තද කියනවනම් නිපෝන් පාලමේ අර බේස් එක හැරෙන්නම ගත්තා. නිපෝන් පාලම තියෙන සකුරා පාලම කියලා දන්නවනේ, ජනප ජපාන ආධාරයක් මත තම විද්‍යාත්මකව ලංකාවේ හැදලා තියෙන පාලමක්. ওই පාලමේ අපි කියන්නේ බේස්මන්ට් එක පෑදෙනකම්ම වැලිගත්. අයත ලක්ෂ ගාණක් වියදම් කරලා බේස්මන්ට් එක හදන්න අය කොන්ක්‍රීට් දැම්ම. කොහොමද ගැනිල්ල වැලි? සාමාන්‍ය යూరు කැඩිලා ගස් නෙවෙයි, නිකන් මේ ගල පේනකම්ම යට තියෙන්නේ මේ පිහිටි ගලක් තියෙනවනේ. ওই ගල පේනකම්ම වැලිගත්. ඊට පස්සෙ තමයි වැලි නතර වුනේ. දැන් මහියංගනේ වැලි දැමෙන්නේ නැහැ, ගොඩ දැමෙන්නේ
1: නැහැ. දැන් ඔය අදාළ බලධාරීන් දැන් ඕක පර්මිට් එක දීලා නිකන් ඉන්නවා විතරද? ඒක ගැන පොඩි අවධානයක් යොමු කරන්න ඊට පස්සේ ගිහිල්ලා පොඩි අපි කියන්නේ සාමාන්‍ය යනවානේ විසිට් එකක් එහෙම යනවානේ. ඒගොල්ලෝ ඒව එහෙම යන්නේ නැද්ද? ඒව ගිහින් බලන්න.
2: යන කට්ටියටත් ඉතින් බලපත්‍ර තියෙනවනේ. මොනවද කියන්නවා මේ?
1: සෝරි, සමාවෙන් සමාවෙන්. අපි යමු සින්දු.
2: දැන් මන්නාරම වැලි නතර කරලා
1: තියෙනවනේ.
2: ඔය වැලි ටිපර වල ගහලා තියෙන ලස්සන වචනයක් වදනක්.
1: මොකද්ද?
2: සංගවන්නේපා වැලි නම්, පටවන්නේපා මඩ නම් කියලා. ඇයි මන්නාරමේ වැලි සැඟෙව්වේ කියලා දැන් අපේ රියදුරෝ ඉතින් කල්පනා කරන ඇති නේද? වැලි ගන්නවා කියලා ඉතින් ගංගාවල පතුල නිකන් අර මේ අපායේ පේනකම හාරන්න බෑ ඉතින්. ඒ වැලි තෝණ ඉතින් හැමදේම ඕනි වෙනවා. නැත්තම් ඉතින් ওই මහවැලිගඟට මයියංගනේ පැත්ත උනා වගේ තමයි වෙන්නේ. ඔයාලා දන්නවද සමහර ගංගා හැම ගඟ හරස් කරලා
1: තියෙන්නේ.
2: ඒ කියන්නේ ගඟ වැලි හරන්න ඕන නිසා ගංගාවල් හරවනවා පාරවල් හදලා. එහා පැත්තෙන් කියන්නේ මේ පල්ලෙහා පැත්තෙන් අය හරවනවා ගඟ. එතකොට වැලි ගන්න පුළුවන් නිදහසේ. බැකෝ දාලා වැලි හැරුවේ දවසුදී.
1: එහෙම කරපු රටක දිට්වැයකින් මේ විදිහට ඉතුරුලා තිබ්බේ කියන සතුටුයි චාමර.
2: නැති ගංගාවල් ඔහොම තිබුණා නේද? සංගවන්න එපා වැලි නම්, පටවන්න එපා මඩ නම්.
1: උදේ 9:27 දිගටම ආගෙන ඉන්න.

0: ප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලාගන්න
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
5: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ රොදැම්මොත්
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ
7: මගේ යන්නේ මගේ රටේ

0: 89.1, 89.3 Supreme Radio. උදේ 9:42යි දැන් බලාව මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාගේ හීන වලට ධන යෝග අරන්ගෙන. එතකොට ඒ හීන හැබැයි කරගන්න ඇති තරම් සල්ලි අරන්ගෙන හොඳම ක්‍රමයක් ගැන ඔය තැන්තැන් වල ගිහිලා නේ දාරව දාලා අරව ගොඩ දාලා මේව ගොඩ දාලා කූරු ගණන් කරනවට වඩා හරිම ලේසි ඔයාගේ ඔය හඳහන හරියටම බලාගෙන NLB හඳහනක් ගන්න එක. මේක වෙන වෙන හඳහන් බලන්න යන්න ඕනේ. NLB හඳහන බලුවොත් ඇති ඉතින් නේද?
1: හඳහනලු තරයක් ගන්න 2026 වසරේ මේ දක්වා සුප්‍රිය ත්‍යාගලාභින් 5 දිනක් වගේම දසලක්ෂපතියන් 81 දිනක් බිහි කරලා තියෙනවා හඳහනලු තරයි.
0: අහහ.
1: ඒ වගේම 4 වන සහ 5 වන සුප්‍රිය ත්‍යාගලාභින් දෙදෙනාම අප්‍රේල් මාසේ තමයි බිහි කරලා තියෙන්නේ. හරි, එතකොට රුපියල් 139කට වඩා වැඩි 4 වන සුප්‍රිය ත්‍යාගලාභී අප්‍රේල් මාසේ 10 වනදා තමයි වාසනාවන්තයා බිහි කරේ. 1469 දිනුම් වාරේ තමයි තිබුණේ. අඟුරංකිත ප්‍රදේශයේ NLB අලුයි නියෝජිත AB වීරසූරිය මහතාගේ ටිකට් බත් ගොන්නෙන් තමයි මේ වාසනාවන්තයා බිහි වුණේ. ඒ විතරක් නෙමෙයි, රුපියල් 133කට වඩා වැඩි 5 වන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් 24 වනදා 1478 වන දිනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අලවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් ගොන්නෙන් තමයි බිහි කරන්න පුළුවන්කමක් ලැබිලා
0: තියෙන්නේ.
1: අපේ රටේ රණවිරුවන් වෙනුවෙන්, සමාජ සේවය වෙනුවෙන් වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට දායකත්වයක් ලබා දෙන ලොතරැයියක් තමයි හඳහන ලොතරැයිය කියන්නේ. හරි,
0: එහෙනම් ඉතින් වැඩි NLB හඳහන මෙලදී ගන්න. මොකද වාගේ ජීවිතේට එක එක හීන තියෙනවා. හීන හැබැයි කරගන්න අපිට හයියක් අවශ්‍යයි. සමහර කිට හයිය දෙන්න කෙනෙක් නැති වෙන්නේ නැති. ඒ වුණාට ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් 40කට කෝටි ගානක දෙනුම් බෙදීම වලට දෙනවා කියන එක අමතක කරන්න එපා. වාසනාව ඔයා ගාවට එනකොට ඒ වාසනාව නවත්තන්න කාටවත්ම බෑ. ඒ වාසනාව ඔයාට දෙන්නෙත් ජාතික ලොතරැයි මණ්ඩලය.
1: දැන් අර මේ ක්‍රිකට් අලුත් සභාපතිතුමාලා වැඩ මොනවද දන්නේ කරන්නේ නේද?
0: තාම මුකුත් නෑ.
1: තාම පේන දෙයක් මුකුත් නෑ නේද?
0: මුකුත් සද්දයක් බත් යන්නේ. සමහර කෙනෙක් ඊළඟ මැච් එකෙන් පටන් ගනී චාම.
1: ඊළඟ මැච් එක මොනවද පටන් ගන්න?
0: දිනන්න.
1: එයාලත් මැච් ගහයි දන්නේ
0: නෑ. ඒ කියන්න බෑ. මෙච්චර කාලයකට ඉතින් මැච් එක ගහුවේ ඒගොල්ලෝ විතරක් නෙමෙයි චාමර. මැච් එක ගහන්න වටේ ඉන්න කටට උදව් වුණා. ඒ දේකලුන් ගොඩක් මැච් ගහුවා.
1: නෑ, මං කල්පනා කළේ ඉතින් දුර ප්‍රදේශවල නේද? ක්‍රිකට් උඩත් ඉතින් ආදරය කරන තරුණ තරුණියෝ ඉන්නවා. අනික දැන් ක්‍රිකට් සභාවෙන් ක්‍රිකට්ම දිනු කරන්න ඕන කියලා එක්කුත්
0: නෑනේ. නේ.
1: දැන් ග්‍රවුන්ඩ් එකක් හදන්න ක්‍රිකට් ගහන්න විතරක් නෙවෙයිනේ. ඒක නිසා ඉතින් වැඩ කරන්න වෙයි කට්ටියට. ලංකාවේ කියන්නේ කොළඹ විතරක් නෙවෙයි ක්‍රිකට් තියෙන්න ඕනේ.
0: ක්‍රීඩා අමාත්‍යාංශයක් තියෙන නිසා ඉතින් ජාමර මේ අවධානය යොමු කරන්න ඕන නේද?
1: ක්‍රීඩා අමාත්‍යාංශය නම් අපි කතා නොකරමු. ක්‍රිකට් එකෙන් හරි වැඩක් වෙනව නෝ නේද?
0: ඒ වුණාට ඉතින් එහෙම බෑ නේද ජාමර කතා නොකරින්න. මොකද ඒ අමාත්‍යාංශයට පත් කරලා තියෙන ඒ රටට සේවාවක් කරන්න. ඉතින් ඒ නිසා ඒවට බලලා හරි නඩත්තු කිරීමක් කරලා රටෙන් එළියට යන අයට ක්‍රීඩිකාවන්ට ක්‍රීඩකයන්ට අනිවාර්යෙන්ම අවශ්‍ය කරන සහයෝගය දෙන්න ඕනේ.
1: මේ රටක එලියක් ගැන කියන ඇතුළේ ඉන්න මිනිසුන්වත් මේ හරියට සෙල්ලම් කරගන්න තාම තැනක් නැහැ.
0: ඔව්, තැනක් නැහැ.
1: ස්කූල් කීයක් තියෙනවද? ග්‍රවුන්ඩ් එකක් නැති ස්කූල් නේද? තාම වෙල්ලොල් ක්‍රිකට් ගහනවා කොල්ලෝ කෙල්ලෝ එකද? ගොඩක් දේවල් හැදෙන්න තියෙනවා. ඉතින් බලමුකෝ මොකද වෙන්නේ කියලා. බලානිමු අපි.
0: බලාගෙන ඉන්නේ.
1: බලන්නම් ඔයාලා ඔයාලත් මැච් එක ගහනවද කියලා අපි බලාගෙන ඉන්නේ නේද?
0: ඇහැ දාගෙන ඉන්නේ. ඇස් දෙක දාගෙන ඉන්නේ. ඇහැ නෙමෙයි ඇස් දෙකම දාගෙන ඉන්නේ. එහෙනම් දිගටම අහගෙන ඉන්න මේ සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
3: අනුග්‍රහය.
6: සුබ දවසක්.
3: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
10: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්.
11: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
12: මගේ රට.

0: අලුත් පැයක් වෙලාව මතක් කරන්නන් 11 විනාඩි එකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

අලුත් පැයක් ඉතින් දෙවැනි පැයෙන් තමයි ඔන්න මේ විදිහටමයි මම යමුණ ගැහෙන්නේ උදේ 11 විනාඩි 5යි දැන් වෙලාව. ඉතින් පෙරලිකාර සඳුදා දවසනේ අහගෙන ඉන්නේ මට හිතුණා තව පුංචි දෙයක් ගැන කතා කරන්න ඕන කියලා. ඔයා විශ්වාස කරනවද ඕනම දෙයක් කරන්න මූලික වෙන්නේ අපේ සිතුවිලි කියලා. කියන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්නවද? එහෙමත් නැත්නම් අපේ ජීවිතය එකතැනම රඳවා ගන්නවද? අපේ ජීවිතය අසාර්ථක කරගන්නවද කියලා අපිට තීරණය කරන්න පුළුවන් අපි හිතන සිතුවිලි වලින්. මෙහෙම කිව්වොත් සමහරක් විට ඔයා කියයි මනිෂ මේ ඔයා කියපු දේ ඇත්තද? ඇත්තටම ඇත්තද? සමහරක් විට තව කෙනෙක් කියයි එහෙම නෑ මනිෂ ඔය මොනවා හිතුවත් අපි දැන් මේ සාර්ථක වෙලා ඉන්නේ. එහෙම කියලා හිතන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම මේකේ තියෙන සත්‍යතාව තමයි අපි ධනාත්මක දේවල් හිතුවොත් අපේ ජීවිතේ ධනාත්මක විදිහට තමයි වෙනස් වෙන්න පටන් ගන්නේ. ඒ වගේම තමයි අපි ඍණාත්මක විදිහට හිතන්න පටන් ගත්තොත් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ ඍණාත්මක විදිහට. ඉතින් ඒ නිසා හැමතිස්සෙම අපි හිතන සිතුවිලි හොඳ කරගන්න ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් හොඳ සිතුවිලි හිතන්න ඔයා මතක තියාගන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයාගේ හිතට ප්‍රගුණ කරන්න පුළුවන් හොඳ සිතුවිලි ටිකක් ගැන මට කියන්න හිතුණා. මේක හරිම මේ සරල සිතුවිලි ටිකක්. අපි නිතරම මේ දේවල් කතා කරනවා. හැබැයි අපි අපේ හිතට දෙනවද නැත්ද කියන දේ ගැන තමයි අපි චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ. අපි එදිනදා මේ දේවල් දැනගෙන හිටියත් අපි එදිනදා මේ දේවල් කතා කරත් අපි අපේ හිතට මේ සිතුවිලි ටික දැන් දීලාද තියෙන්නේ? එහෙම දීලා නම් ඔයාගේ ජීවිතේ මොන විදිහකටද වෙනස් වෙලා තියෙන්නේ? ප්‍රශ්නයක් නේද? ඉතින් මට හිතුණා හොඳ සිතුවිලි ටිකක් ඔයාට කියන්න ඕනේ කියලා. ඉතින් මෙහි මේ හොඳ සිතුවිලි වලින් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතෙත් අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න. අංක එකටම ඔයාට හිතන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට මට පුළුවන් දේවල් මම කරනවා, බැරි දේවල් මම ඉගෙන ගන්නවා. මෙන්න මේ දේ ඔයාගේ හිතට ඔයාට ඒත්තු ගන්නන්න පුළුවන් නම්, එහෙමත් නැත්නම් මේ සිතුවිල්ල ඔයාගේ හිතට පුරුදු පුහුණු කරවන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ හරි ලස්සන විදිහට ඔයාට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයා ආයෙත් හිතන්න ඕනේ හැම දවසක්ම ඔයාට අලුත් අවස්ථාවක් දෙනවා කියලා. ඉතින් මේ විදිහට හිතන්න පුරුතුරොත් ඔයා ඔයාට පුළුවන් කලින් දවසේ ඔයාගේ අතින් සිද්ධ වෙච්ච වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් ඔන්න පහුවෙනිදට හරිම ලස්සනට විසඳගෙන හරි විදිහට ඔයාගේ ජීවිතේ හරි ආකාරව ඉස්සරහට අරගෙන යන්න. ඒ වගේම තමයි ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ හිතට කියන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි මට තියෙන දේවල් ගැන මම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් වෙලාවට අපි නැති දේවල් පස්සේ දුවන්නේ. අපි හිතත් අපි ඒ දේවල් ගැන කල්පනා කරනකොට නොදැනීම අර නැති දේ ගැන තමයි හිතන්න පුරුදු වෙන්නේ, හිතන්න පටන් ගන්න. ඉතින් එහෙම නැතුව ඔයාට ඔයාගේ ළඟ තියෙන දේවල් ගැන කල්පනා කරන්න පුළුවන් නම්, ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න පුළුවන් නම් ඔන්න ඔයාට මේ නොදැනීම ඔයාට නැති දේවල් ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මට ලස්සන පවුලක් තියෙනවා. ඉතින් ඒක ගැන මම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා කියලා ඔයාට හිතන්න පුළුවන්කමක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් ඔයා හිතනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ පවුලේ හැමෝමත් එක්ක හරි ලස්සනට සතුටින් ඉස්සරහට යන්න, ඉස්සරහට ජීවත් වෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට පුංචි පුංචි දේවල් ඔයාගේ හිතට හිතන්න පුරුදු පුහුණු කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, ඔයාට පුළුවන් මට කවුරු නැතත් මං ඉන්නවා, මට මාව වටිනවා කියන දේ හිතන්න. අන්න ඒ විදිහට හිතන්න පුරුදු වුණොත් සමහරක් වෙලාවට අපි සමහරක් ප්‍රශ්නවලදී කලබල වෙනවනේ නේද? මේ විදිහට කලබල නොවි අපිට හරි ලස්සනට ප්‍රශ්න විසඳගන්න පුළුවන් ඔයා මෙන්න මේ විදිහට හිතන්න පුරුදු වුණොත්. ඒ වගේම තමයි මොන විදිහට මොන දේ සිද්ධ වුණත් මොන බාධක මං ඉස්සරහට ආවත් මං අනිවාර්යයෙන්ම මගේ හීනවලට යනවා කියන දේ ඔයාට හිතන්න පුළුවන්කම තියෙනවා නම්, එහෙම හිතන්න පුළුවන් තැනට ඔයාගේ හිත වෙනස් කරගන්නවා නම් ඔයාට පුළුවන් ඕන දෙයක් ඕන විදිහකට වෙනකොට ඔයාගේ ජීවිතය හරි ලස්සට වෙනස් කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඉතින් අපේ ජීවිතයේ අයිතිය තියෙන මම අර හැමදාම කියනවා වගේ අපිට මේ ජීවිතේ වෙනස් කරගන්නවද, මේ ජීවිතේ ලස්සනට වෙනස් කරගන්නවද, එහෙමත් නැත්නම් මේ ජීවිතේ ඔහේ ඒකාකාරීව ඉස්සරහට අරගෙන යනවද කියන වගකීම තියෙනවා ගැතේ. ඒක අපි කොච්චර කිව්වද දැන් අපිට ඔයාට කියලා දෙන්න පුළුවන් මේ විදිහට හිතන්න, මේ විදිහට හිතන්න පතන්න පුරුදු වෙන්න පටන් ගන්න, මේ වගේ දේවල් අපිට කියන්න පුළුවන්. හැබැයි ඒ දේවල් ක්‍රියාවෙන් ඔයා නොකළොත්
එතන පාඩුව සිද්ධ වෙන්න ඔය අටතිනේ නිසා අනිවාර්යෙන්ම ධනාත්මක විදිහට මෙන්න මේ පුංචි පුංචි සිතුවිලි වලින් හිතන්න පුරුදු වුණොත් ඔයාට පුළුවන් මහා ලොකු සාර්ථකත්වයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න. හැමරන් ඉතින් මේ දේවලුත් මතක් කරගෙන ලස්සන සිදුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙනන්න හගෙනන්න ගමන් ඔයාට පුළුවන් මේ පැතර කතා කරන්න 0112 510 510 එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහටම WhatsApp එක ඕපන් වෙලා තියෙනවා. ඒ පැතර මැසේජ් එකක් එවන්න පුළුවන් 0718 89 83 89. එහෙමනම් දෙකට මහගෙනන්න වෙලාවත් මතක් කරන්න 9:11 6 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල්. මම මනිෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මතක් කරන්නම් 11:15 දැන්වලා ෆා ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම.
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
10: සින්දු කපේ විත් නිමේෂා. නිමේෂා
1: සුබ දවසක්. අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: 89.1 89.3 Supreme Radio.

11 විනාඩි 25යි දැන් වෙලා. ඉතින් මම යන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තට කතා කරපු කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියව ඉක්මනින්ම එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මුලින්ම යනවා පාලකමට. පාලකමින් නුවන් මට කතා කරා ලස්සන සින්දුවකට පවුලේ හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි හැමදාම සුප්‍රීම් රේඩියෝ අහගෙන ආදරෙන් ඉන්නවා කියලා තමයි ඔන්න නුවන් මට පාලකමින් කිව්වේ. එවගේම ඉනෝ කරව වලින් කතා කරා මනීෂ අපිත් ඔයාව හරිම ආදරෙන් අහගෙන ඉන්නවා පැටියෝ. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඉනෝක කිව්වේ. ඔනේ චුට්ටක්වත් අඩු නැතුව කියන්න කියලා තමයි මට කිව්වේ ඉනෝක. මං ඉතින් ඔයා කියපු විදිහටම මේ කිව්වා. හරිනේ නේද? හරියට එක්කම කැස්බෑවට යනවා. කැස්බෑවෙන් මදුමාල් කතා කරා අපිත් ඔන්න වැඩ පටන් අරගෙන ඉන්නවා. ඔයාලා එක්කම අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම කොට්ටාවට යනවා. කොට්ටාවෙන් ජයමාල් කතා කරා මනීෂා අපිත් වැඩ කරන ගමන් ඔයාව අහගෙන ඉන්නවා. ඉතින් අපිටත් අපේ කොල්ලෝ සෙට් එකේ හැමෝටමත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොටම ලස්සන සින්දුවක් මම ලෑස්ති කළා තියෙනවා. හරිදින සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස අහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 01 12 510 510 කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වෙනද විදිහටම අපි WhatsApp එක පැත්තට WhatsApp message එකක් එවන්න 0718 83 83 83. එහෙමනම් ඉතින් අපි කතා කරමු නේද? කතා කරන්න කොච්චරක් නම් දේවල් තියනවද නේද? ඊයේ මවුරුන්ගේ දිනේ, මවුරුන්ගේ දවසට ඔයා මොනවද කරේ? ඔන්න ඒ වගේ දේවල් ගොඩක් තියෙනවනේ අපිට කතා කරන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ පැත්තට කෝල් එකක් ගන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඉතින් දෙකටම අහගෙන ඉන්න ලස්සන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්න. වෙලාවත් මතක් කරන්නම් 11 විනාඩි 27යි දැන් වෙලාව.

0: 89.1 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් 11:36 දැන් වෙලාව.
2: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
4: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
5: Tempo Town
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
8: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udey 7ta
7: The Welcome Show.
1: Anugrahaya
9: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lutraiya NLP hadahana obath adama NLP hadahada bala ganna
0: 89.1 89.3 Supreme Radio. I'm gonna get you right there.

හැමෝම ගැන වදවෙන ඔයාට ඔයා කැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 38 දැන් වෙලාව. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් පෙරලිකාර සඳුදා දවස. ඉතින් පෙරලිකාර සඳුදා දවස කියපු ගමම්ම ඔයා දන්නවද දවසේදී අපි වැඩි වශයෙන්ම කතා කරන්නේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කොහොමද, ජීවිතේ හොඳ විදිහට වෙනස් කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන කියලා. ඉතින් මට හිතුණා සාර්ථකත්වය ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. දැන් මෙහෙමයි, සාර්ථකත්වය ගැන කතා කරනකොට සමහර වෙලාවල් වලට හිතාගෙන ඉන්නවා සාර්ථකත්වය කියලා කියන්නේ කෙනෙක් අපිට අත්පුඩි ගහන්න ඕනේ, අන්න ඒ විදිහට අත්පුඩි ගැහුවොත් තමයි අපි සාර්ථක පුද්ගලයෙක් කියලා ලෝකෙට ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව සමහර විට සමහරු හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් කියන්නේ ඒ වගේ කෙනෙක්ටද, ඒ කියන්නේ කාගෙන් හරි අත්පුඩියක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ටද සාර්ථක පුද්ගලයෙක් කියලා කියන්නේ? ඇත්තටම සාර්ථක පුද්ගලයෙක් කියලා කියන්නේ තමන් කරන දේ ගැන තමන්ට ආඩම්බරයක් දැනෙනකන් නොනැවති ඉදිරියට යන කෙනෙක්ට තමයි සාර්ථක පුද්ගලයෙක් කියලා කියන්නේ. ඉතින් එහෙම අයට තමයි ඇත්තටම අර බලාපොරොත්තු නොවුණු විදිහට අත්පුලසන් ඒ වගේම ප්‍රශංසා මේ හැමදේම ලැබෙන්නේ අන්න ඒ විදිහට සාර්ථක වෙන පුද්ගලයෙක්ට. ඉතින් මේ සාර්ථකත්වයට යන ගමනේදී සමහරක් වෙලාවල් වලට අපිට මහන්සි හිතෙන්න පුළුවන්, අපිට මේ වැඩේ අත්හැරලා දාන්න හිතෙන්න පුළුවන්, මට ඇයි මේ දේවල් ලේසියෙන් ළඟා කරගන්න බැරි, අනිත් කෙනාට දේවල් ලේසියෙන් ළඟා කරගන්න පුළුවන්කම ඒ වටපිටාවේ අවස්ථාව ලැබෙනකොට මට ඇයි මේ දේවල් හරි ලේසියෙන් ළඟා කරගන්න බැරි, මෙන්න මේ විදිහට අපිට හිතෙන්න පුළුවන්, අපිට මේ ගමන මගින් නවත්තන්න හිතෙන්න පුළුවන්, අනේ මේ තියෙන දේවල් මට ඉස්සරහට කරගෙන යන්න බෑ, දැන් මම මේක නවත්තනවා වෙන විදිහකට බලනවා. මේ විදිහට අපි දේවල් ගැන හිතන්න පුළුවන්, අපේ ගමන අපි මගින් අත්හැරලා දාන්න පුළුවන්. හැබැයි මේ මොන විදිහට ඔයාට හිතුණත් ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි හොඳම දේවල් අපිට ලැබෙන්නේ ලේසියෙන් නෙවෙයි. හොඳම දේවල් ලබා ගන්න නම් අපි අපේ පුංචිම දේවල් හරි කැප කරන්න ඕනේ. අපි අපේ නිින්ද කැප කරන්න ඕනේ. අපේ ආදරණීයන් එක්ක අපිට ලැබෙන කාලය අපි කැප කරන්න ඕනේ. අපිට ලැබෙන අනිත් අවස්ථා අපි සමහරක් වෙලාවල් වලට හොඳම දේවල් ලබා ගන්න කැප කරන්න ඕනේ. ඉතින් ඒ නිසා හොඳම දේවල් අපිට කොයිම වෙලාවකවත් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ කියන දේ ඔයා මතක තියාගන්න ඕනේ. අද ඔයා දරන වෙහෙස හෙට ඔයාගේ ආඩම්බරයට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තව කෙනෙක්ගේ අත්පුඩියක් බලාපොරොත්තුෙන් ඉන්න සාර්ථක පුද්ගලයෙක් නොවී තමන් කරන දේ ගැන තමන්ට ආඩම්බරයක් දැනෙනකම් මේ ගමන ඉස්සරහට යන සාර්ථක පුද්ගලයෙකු වෙන්න කියන දේ ගැන ඔයාට මම ආදරෙන් මතක් කරනවා. මොකද එහෙම වුණොත් තමයි ලෝකයා ඔයාට අත්පොලසන් දෙන්න පටන් ගන්නෙ. එහෙමනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද දවසේදී පෙරලිකාර සඳුදා දවසින් සාර්ථක වෙන්න ඕනේ කොහොමද, එතකොට සාර්ථක වෙන නම් අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ කොහොමද, මෙන්න මේ කියන කාරණා ගැන අද දවසේදී කතා කරේ. එහෙමනම් මොකද කියන්නේ, ලස්සන සින්දුවක් අහමුද? හරි, දෙකට මහගෙන ඉන්න. සින්දුවට යන්න කලින් මතක් කරන්න කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගෙනම සින්දුව අහන්න යන්න තමයි මම ලෑස්ති වෙන්නේ. පිළියන්දලට යනවා. පිළියන්දලින් සැහැසිමා මහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අපිටත් දෙන්න කියලා තමයි ඔන්න කිව්වේ. ඒ වගේම වත්තලින් ගාමිණි ඉන්නවා. වයිෆ් පද්මිනීවත් එකතු කරගෙන අපිට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න මනීෂා කියනකොට පානදුරෙන් ජගත් හරිම ලස්සන කවියක් දුන්න ඔන්න අදත් මේ පැත්තට. මතක පොතේ නොමැකෙන ලෙස ඔයාගේ නම ඇතලියා, අහස තරම් ආදරයක් රසික සිතේ ඇත කියා. අපේ හුස්ම තිබෙන තුරා ඉන්නවා ඔබ හැර නොයා, සඳ පරදා එළිය ගෙනෙන සඳ දෙව්තුව ඒ ඔයා. අනේ බොහොම ස්තුතියි ජගත්. ඉතින් මේ විදිහට අපි හැමෝටම හරිම ලස්සනට කවිය වෙනවට ඉතින් පරිස්සමට ඉන්න කියන දේත් මතක් වෙනවා. ඒ වගේම ජගත් කිව්වා යාළුව හැමෝමයි, ඒ වගේම විශේෂයෙන්ම මාලා සඳනායක සරත් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවකට යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්නම් ඔය ගමම්ම 11:43 දැන් වෙලාව.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: 11 වෙනට 47 දැන්වලාවා
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
4: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්
1: මේ අපිට හන් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
4: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
5: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
6: අතන මෙතන කොට

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 52 දැන් වෙලාව. ඒ කියන්නේ මනීෂට යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. මොකද මම යනකොටම අපේ මැක් එනවා සුප්‍රීම් ලන්ච් බ්‍රේක් පටන් ගන්න. ඉතින් ඒ නිසා යාට අවස්ථාව දීලා මට අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් පෙරලිකාට සඳුදා දවසින් අද අපි සාර්ථක ජීවිතයක් අපිට ළඟා කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන තමයි කතා කරලා ඉතිවාසක එන්නවා. අද වෙනකන් හිතපු රටාව වෙනස් කරලා අද ඉඳන් චුට්ටක් අර මම කියපු විදිහට ධනාත්මක විදිහට හිතන්න පුරුදු වෙයි කියලා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තමයි අද වැඩසටහන අවසන් කරන්න මම ලෑස්ති වෙන්නේ. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. අද ගියාට අනිවාර්යයෙන්ම හෙට දවසේ දිසුඹ රංගහරුවාද දවසේ අරගෙන මම උදේ 10 වෙ තියෙනවා. ඉතින් හෙට කතා කරන්නේ මොනවද කියන දේ ගැනත් අහන්න ඔයා මග බලාගෙන ඉන්න කියන දේ මතක් කරගෙනම තමයි එහෙනම් යන්න ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්නම් උදේ 11 විනාඩි 53 දැන් වෙලාව. එහෙමනම් ආයෙමත් හෙට

0: සුබදාවලකේතුතුනි වෙලව දවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙත් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඕනම තීරණයක් ගන්න කලින් හරි, කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

අයිබෝන් සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12යි විනාඩි 7යි. මසුන වේදශමකේ නසුන වේදශම තුනෙන් ඔයා මේ අහගෙන ඉන්නේ. සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් ඉතිං අද මැයි මාසේ 11 වෙනිදා. ඉතින් සඳුදා දවස් අපි අලුත් සතියක් අලුත් විදිහට ලස්සන සතියක් තමයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ලස්සන මාසෙක අපි ඉන්නේ. ඉතින් සේරටම කලින් ඔයාලට මතක් කරනවා ලන්ච් බ්‍රේක් අහගෙන ඉන්න හැමෝටම යන්න අපේ ෆේස්බුක් පිටු දෙකක් තියෙනවා. අනිවාර්යෙන්ම අපේ ෆේස්බුක් පේජස් දෙකම ෆලෝ කරලා තියාගන්න. අපේ ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. ගෲප් එකටත් ඇඩ් වෙන්න කියලා වට මතක් කරනවා. එතකම අපේ WhatsApp channel එක තියෙනවා 0718 8983 8983 මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp channel එක සර්ච් කරලා අපේ WhatsApp channel එකට ගෲප් එකටත් සෙට් වෙන්න කියලා වට මතක් කරනවා. එතකම අපේ TikTok channel එක තියෙනවා. අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. Insta page එකත් ෆලෝ නොකරින් ඉපෝ ෆලෝ කරන්න. දැන් කොහමද? දැන් කාලේ. ආන්ටිල අංකල්ලා පවා Facebook එකේ ඉන්න කට්ටිය අපි ඔය මෙටාය කියන්නේ අපි හැමෝම ඉන්නේ දැන් මෙටා වර්ස් එක අපි හැමෝම ඉන්නේ. ඉතින් හැමෝම ටිකෙන් ටික නේ අනුගත වෙනවා ඉන්ස්ටග්‍රෑම් එක පැත්තටත් නේ. මේවා ඉන්ස්ටග්‍රෑම් එක පැත්තේ බොයිස් ඇන් ගර්ල්ස් ඉන්නේ ටිකක් පොෂ් ක්‍රවුඩ් එකක්. රයිට්. අපිට අපි කොහොමත් පොෂ්. හරිද? අපි කොහොමත් පොෂ් නිසා අපිට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඔව් අපි සෑහෙන්න පොෂ්. කොහොමනත් කමන්නේ පොෂ් කට්ටියට පොෂ් නොවන කට්ටියට ලුකු කට්ටියට පොඩි කට්ටියට හැමෝටම පොඩි හිටියන්ට වැඩි හිටියන්ට හැමෝටම අපි සුප්‍රීම් රේඩියෝ අපි හැමෝටම හරියන ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම්ස් ඔක්කොම ෆලෝ කරලා තියාගන්න කියලා වඩ මතක් කරනවා. එතකම අපේ YouTube channel එක තියෙනවා. ඔය හැම ප්ලට්ෆෝම් එකකටම අපි අප්ලෝඩ් කරන ෂෝට් වීඩියෝ වල ලොං වීඩියෝ එක ෆුල් එපිසෝඩ් එක බලාගන්න පුළුවන් අපේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත්. සීරටම කලින් මතක් කරනවා FM 89.1 89.3 පැය දෙකක් මා වහනා වගේම පුරා පැය දෙකක් ඔයාට මාව බලන්න පුළුවන්. ආයෙත් නළුවෙක් බැලුවා වගේ තමයි. දැන් සැහෙන්න මේ දවස්වල ඉන්දියාවේ නළු නිළියෝ ගැන කතා වෙනවා. විශේෂයෙන් තමිල්නාඩුවේ නළුව ගැන කතා වෙනවා නේ. ඔයගොල්ලන්ට ඔය කතා වෙන නළුව වගේ නළුවෙක් බලා ගන්න පුළුවන් අපේ TikTok channel එක පැත්තට ආවොත්. යන්න TikTok එකට ගිහින් search කරන්න Supreme Radio කියලා. උන් අපි live වෙවිලා තියෙනවා. අද දවස් පුරාවට ඔයාලට programs live බලන්න පුළුවන්. මේ live එකට අනිවාර්යෙන්ම 12 ඉඳන් 2 වෙනකම් පැය දෙකක් මම ඉන්නවා. අදත් අපිට කතා කරන්න මාතෘකාවක් තියෙනවා. මාතෘකාව නෙමෙයි, මම කරුණු දෙකක් හොයාගත්තා. කරුණු දෙකක් මට එහෙම් මෙහෙන් ඇහුණා. කනින් කොනින් ඇහුණා. ඉතින් මේ මාතෘකා දෙක ඔයාලට කියන්න මම සූදානම් ඉන්නවා. එහෙනම් අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඊයේ දවස හරි සුවිශේෂී දවසක්. ඊයේ දවස හරි ලස්සන දවසක්. ඊයේ මැයි මාසේ 10 වෙනිදා මුළු ලෝකයක්ම තමන්ගේ අම්මව මතක් කරන දවසක් තමයි. නේ අම්මව නේ අම්මට ආදරය කරන නේ අම්මට ආදරය කරන දවසක් නෙවෙයි අම්මා කියන්නේ. මර කතාවට කියන්නේ අම්මා කියන්නේ අම්මට මොකටද දවසක්? අම්මා කියන්නේම සසරක් කියලා මට ඇහිලා තියෙනවා. කවුද හරියටම කිව්වේ කියලා දන්නේ නැහැ. කොහොමනත් ඒ කතාව ඇත්ත නේ. අම්මා කියලා කියන්නේ අපේ ජීවිතේම. අද මම ඔයා යම් තැනක ඉන්නවද ඒ පිටපස නිහඬව ශක්තියක් වෙන කෙනා තමයි අපේ ආදරණීය අම්මා. ඉතින් අම්මා වෙනුවෙන් නේ අපිත් ලස්සන වැඩ ටිකක් කළා නේ. ඔයා දකින්නේ අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එකේ ඉඳලා. ඉතින් මට පුළුවන් විදියට අපිට පුළුවන් විදියට අපේ අම්මව නේ අම්මා වෙනුවෙන් මේ සින්දුව දෙනවා. ඉතින් අපේ අම්මත් මේ වෙලාවේ මාව අහගෙන ඇති. ඉතින් අපි නිතරම අම්මට ආදරෙයි නේ. අම්මට ගොඩාක් ආදරේ ප්‍රකාශ කරන්නේ නැහැ විශේෂයෙන් පිරිවි ළමයි. කොහොමනත් කියන්න තියෙන එක දෙයයි අම්මේ ඔයාට මං හරි ආදරේ. ඔයා නිසා මගේ ජීවිතේ ඇත්තටම මල් වගේ. ඔයා නැති ජීවිතයක් ඔයා නැත්තම් මට මං ගැන හිතා ගන්නවත් බෑ. එහෙනම් අපි හැමෝම අම්මට ආදරේ නේ. ඔය හැමෝගේ මම්මල වෙනුවෙන් අපි දෙනවා මේ සින්දුව ජීවිතේ මල් මල් අපේ අම්මා ඉන්නකන්. වෙලාව දවල් 12යි විනාඩි 12යි දවල් 2 වෙනකන් මං ඉනෝ මේ පැත්තේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

මොනතරං ආදර කළත් කෙල්ලෝ ජීවිතය දෙන්නේ නෑ කියලා කියනවා. අනේ වන්ද ඉතින් ඕවනම් අපි දන්නේ නෑ. අපි දන්නේ නෑ අපිට ඕවා වැඩක් නෑ. රයිට් ඉතින් අපිත් එක්ක මේ වෙලාවේ TikTok live කියන කට්ටිය මතක් කරනවා. කමල් ප්‍රියන්ත ඉන්නවා, සුගන්ධිකා ඉන්නවා, ඒත් එක්කම ෂානු ඉන්නවා, අහිංස ඉන්නවා, රොබි ඉන්නවා. මේ සුගන්ධිකා ලස්සන නමක්නේ. එතකම ගංග ඉන්නවා, ෂනෙල් ඉන්නවා, සුලෝචනා ඉන්නවා. ඉතින් මේ කට්ටිය බොහොම ආදරෙන් එකතු කරගන්නවා. කමල් ඉන්නවා. ඉතින් මේ හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. අපි ලයිව් එකට අසුදු මැනික ඉන්නවා, දිලීප් ඉන්නවා, ඊට පස්සේ සඳිරන් ඉන්නවා, රෝස් ඉන්නවා. ඉතින් මේ විදිහට ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්න පුළු පුළුවන් කට්ටිය රටක් ගාලා මතක් කරන්න. ඉතින් මේ විදිහට තමයි කට්ටිය අපිව අහගෙන බලාගෙන ඉන්නේ. තරූ ඉන්නවා, මලීෂෝ ඉන්නවා, අංජුනු ඉන්නවා. මෙන්න මේ කට්ටියත් ඉන්නවා. රයිට් ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහන්න. ඉතින් මතක් කරන්න ඕනේ අපිට අද ලස්සනම ලස්සන ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ මොකක්ද කියන්නේ? පරිස්සම් කරගන්න පුළුවන්. ඔයාගේ තත්ත්වේ පරිස්සම් කරගන්න පුළුවන්. බොහොම පරිස්සමෙන් ඔයාගේ ජීවිතේ තියෙන ගමන යන්න පුළුවන්. ඇයි මං කියලා දෙනවා අහිංස. ඔයාව මතක් කළා වුණ දෙවෙනි පාරටම මතක් කරනවා. ගුඩ් ආෆ්ටර්නූන් අපේ අංජුනිය මතක් කරනවා, අහිංසාවත් මතක් කරනවා, හිරුවත් මතක් කරනවා. ඉතින් ඔයාගේ ජීවිතයේ ජීවන ගමන හරි පරිස්සමට යන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන මතක් කරන්න යන්නේ. ඒ වගේම මිනිස්සු අඳුරගන්න පුළුවන් ක්‍රම දෙකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. රයිට්, අපි යනවා ලස්සනම ලස්සන හින්දි සින්දුවක් අහන්න. වෙලාව 12:00 වෙනාඩි 22 දැන්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා ච 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

එන්න මල්ලි එන්න නංගි නැගිටලා. රයිට තවතුනේ ඔය කම්මලිකමක් එහෙම තියෙනවා නම් දවල් 12 ඉඳන් 2 වෙනකන් ඒ කම්මලිකම නැති කරගන්න. දැන් ලන්ච් බ්‍රේක් එක කියලා කියන්නේ විශේෂයෙන්ම සඳුදා දවසේ අපි ලන්ච් බ්‍රේක් එක අපේ ගයන් ගයි හරිම අපිට එන හයිප් එකේ තමයි අපි ගෙනියන්නේ. මොකද මේ දවස් දෙකක් ගෙදර ඉඳලා මේ ඇවිල්ලා තියෙනවා ළඟටම TikTok live එකේ කට්ටිය බලාගෙන ඉන්නවා. ඉතින් මේ ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ කෑංගයි අපිට ලොකු මේ සපෝට් එකක් දෙනවා. එහෙන හයිප් එකේ අපේ වැඩේ ගෙනියන්න. සැහෙන් ප්‍රශ්න තුකයකට මම මුණ දෙන්න ගමන් ඉන්නේ. දැන් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපිත් එක්ක එකතුලා ඉන්න කට්ටිය. මේවම ගොඩාක් අනේ අපේ රත්තරන් අක කෙනෙකුත් අපේ live එකට ඇවිල්ලා තියෙනවා. ඉක්මනට බලාගන්න ඉන්න TikTok live එකේ පැත්තට මතක් කරනවා සුගන්ධිකා ඉන්නවා අපේ live එකේ. එතකම නිමාෂ රත්නායක ඉන්නවා, අහිංසා ඉන්නවා, සුදු මැණික ඉන්නවා අපේ live එකේ. ගොඩාක් කට්ටිය ඉන්නවා අපේ ලයිව් එකේ. රයිට් අපි යනවා. දැන් මටත් අපේ සමහර දැන් අපේ අක්කලව මට දැනෙන්නේ දෙහි මලක් වගේ දැනේ ඔබත් සිප ගත්තම සුවඳ නොදැනෙන නේ. දෙහි මලක් වගේ හැංගේ ඔබත් දුර ඉන්නම සුවඳ ගෙන එන. එළවදවල 12 විනාඩි 37යි දෙකට මහගිරින්න දවල් දෙක වෙනකන් මං ඉන්නෝ මේ පැත්තේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta The Welcome Show.
3: Anugrahaya.
5: සුබ දවසක්.
3: අලුත් වෙලා,
5: පහසු වෙලා,
3: තෑගි වැඩි වෙලා,
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.

රයිට් හිතවතුන වෙලාව දවල් 12යි විනාඩි 49යි දැන්. දැන් මේ අපි මේ පැත්ත TikTok live එක පැත්තේ මේ සෑහෙන දේවල් සාකච්ඡාවට බඳුන් කරනවා. දැන් අද දවසේ අපි කතා කරන්න සාකච්ඡාවට බඳුන් කරන්න තියෙන එක කාරණා

ටික්ටොක් ලයිව් එක හරිම හැපෙනි. මොකද මේ සඳුත දවසේ බලාපොරොත්තු වෙනවට වඩා ප්‍රේක්ෂක ජනතාවක් අද අපේ ලයිව් එකට එකතු වෙලා තියෙනවා. ඉතින් අපි හරිම නිහතමානී ආඩම්බරයකින් ඒක දැනුම් දෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි වහගෙන ඉන්න ඩුබායි වල, කුවේට් වල, කටාර් වල, ඊට පස්සේ ජපානේ, නවසීලන්තෙ ඉන්න අපේ වැඩ කරන නේ, අපේ වචනෙන් කිව්වොත් එහෙම අපේ වැඩ කරන කොල්ල කෙල්ල ගොඩාක් අපි වහගෙන ඉන්නෝනේ වැඩ කරන ගමන්. අර හැමදාම කියනවා වගේ අපේ වචනෙන් කිව්වොත් එහෙම හැමෝම ඊ රටවල් වලට ගිහින් තියෙනනේ අපේ ආදරණීයන් වෙනුවෙන්, ඒගොල්ලොන්ගේ ආදරණීයන් වෙනුවෙන්, අපි වෙනුවෙන් තමයි ඒගොල්ලෝ ඊ රටවල් වල සෑහෙන්න මහන්සි වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ මහන්සිය පැයකට දෙකකට, එහෙම නැත්නම් විනාඩි 10කට 15කට හරි ඒගොල්ලොන්ගේ හිතට සැනසීමක් ගේන්න පුළුවන් නම් ඒක තමයි සුප්‍රීම් රේඩියෝ අපේ එකම පැතුම. ඉතින් අපි හරිම ආදරේ ඔයගොල්ලොන්ට, අපේ කොල්ලෝ කෙල්ලෝ හැම දෙනාටම විශේෂ මතක් කරන්න ඕනේ, කොරියාවේ සෑහෙන්න පිරිසක් අපේ ලයිව් එක බලන් ඉන්නවා වගේම ගොඩ දෙනෙක් අපේ ලයිව් එක අහගෙන ඉන්නවා www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන්. ඉතින් හැමෝම මතක් කරනවා, හැමෝම එකතු කරගෙන අපි යනවා අපේ ක්ලරන්ස් මහත්තයාගේ ලස්සන සින්දු සෙට් එකක් අහන්න. ඔරිජින් බෑන්ඩ් එකේ ක්ලරන්ස් මෙඩ්ලි එක අහන්න. වෙලාව 12:51 අපි ඊළඟ පැයේදී හම්බෙමු.

0: සුබදාවල කිතෝතුනි වෙලවදවල එකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio.

0: අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රට
1: ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යටි.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: 89.1 89.3 Supreme Radio Magi Hande Magi Rata

now. ඒවන් සුබ දහවලක් වේවා හිතවතුන වෙලාවද වලිකයි විනාඩි 13යි දැන් එෆ්එම් 89.1 89.3න් ඔයා මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්. ඉතින් පැය දෙකක් එක දිගට ඔයාට සින්දු අහන්න පුළුවන් සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් තමයි ඔයා මේ හගිනින්නේ. ඉතින් TikTok live එක පැත්තට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් සාශ්‍රී ඉන්නවා අපිත් එක්ක, සුලෝචනා ඉන්නවා, අශ්විනි ඉන්නවා, නසීම් ඉන්නවා. ඉතින් මේ වගේ ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා. ඉතින් හැමෝම මතක් කරන ගමන් අපි පැයේ මුලම අපේ කතාවට බහින්න ඕනේ. සාමාන්‍යයෙන් ලන්ච් බ්‍රේක් වැඩසටහනේ ඔබට ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව වගේ තාමත් බැරෑරුම් විෂයන් අපි සාකච්ඡාවට බඳුන් කරනවා. ස්කන්ධ ස්ථිතික විද්‍යාව වගේ දේවලුත් අපි සාකච්ඡාවට ඉඳලා හිටලා බඳුන් කරනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ දේවල් බඳුන් කරන්න මමත් ඇත්තටම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මම දන්න දේවල් ගැන ඔයාට කියන දන්න දේවල් කියන්නේ ඔය ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එක හංග ඉන්නේ ඔයාගේ ඔෆිස් එකේ ලන්ච් බ්‍රේක් එකේ වෙන්න පුළුවන්. නැත්තම් ඔෆිස් එකට හොරෙන් වෙන්නත් පුළුවන්. ඔය මොන විදියට හගෙන ඉඳියත් මම ඔයාට සරලව ඔය කීපයක් කියන්නයි සුදුනම් වෙන්නේ. මං මේ හරි ලස්සන පෝස්ට් එකක් දැක්කා. හරිද? ඒ පෝස්ට් එකේ තිබුණේ ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයා නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාගේ සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ඔෆිස් කලීග් කෙනෙක් වෙන්න පුළුවන්. නේ ඕනම කෙනෙක්ගේ හොඳ දෙයක් දැක්කොත් අප මොකද කරන්න ඕනේ? හොඳ දෙයක් දැක්කොත් පුළුවන් නම් ඒ දේ අගය කරන්න. හැමෝම ඉස්සර ප්‍රසිද්ධියේ කෙනෙක්ගේ හොඳ දෙයක් දැක්කොත් ඒ දේ අගය කරන්න. මේක ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා. සමහර තැන්වල මම දැකලා නැහැ. ඒ වුණාට ගොඩක් තැන්වල නේ මම ඉන්න තැන්වල මම මේක දැකලා තියෙනවා. මොකද ඔයා නිකමට හිතන්න කට්ටියක් ඉස්සරහා ඔයා වගේ කළොත් ඔයාට කොච්චර දැනෙනවද නේ? ඒ දැනෙන ෆීලින් එක කියලා නිම කරන්න බෑ නේ. ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයා නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්. එයාගේ මොකක් හරි හොඳ ගතිගුණයක් තියෙනවා නම්, එයාගේ මොකක් හරි ටැලන්ට් එකක් තියෙනවා නම්, එයාගේ හොඳ දෙයක් මොකක් හරි තියෙනවා නම් ප්‍රසිද්ධියේ ඒ හොඳ දේ අගය කරන්න පුරුදු වෙන්න. එම අගය කළාම එයාට දැනෙන ෆීලින් එක ඔයාට කවදා හරි, ඔයාව කවදා හරි ප්‍රසිද්ධියේ කවුරු හරි කෙනෙක් අගය කරපු වෙලාවක ඔයාට තේරෙයි. එතකොට ඔයාට තේරෙයි ඔයා එදා කළේ කොච්චර හොඳ දෙයක්ද, කොච්චර වටින දෙයක්ද කියලා. රයිට්. මාව නිකන් ඕගොල්ලොන්ට පේන්නේ මොකක් වගේ දන්නවද? බැද්දට පායපු සඳ වගේ. වෙලාව දවල් 1:15.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සතුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
6: ටෙම්පෝ ටවුන්
5: විත් ආශි.
7: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ මගේ රටේ

රයිට් වෙලාව දවල් එකයි විනාඩි තිස් හතයි හිතවතුනේ. අපි ලංච් බ්‍රේක් තමයි අහගෙන ඉන්නේ. දැන් මම මුලින්ම කිව්වනේ එක කාරණාවක්. මොකක්ද ඒ කාරණාව? විශාල කාරණා නෙමේ. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයා නොදන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම කෙනෙක් වුණත් ඒ කෙනාගේ හොඳ දෙයක් තියෙනවා නම් ඒ දේ ප්‍රසිද්ධියේ හොඳයි කියලා අගය කරන්න. ඒත් එකම වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා කාගේ හරි නරකක් දකිනවා නම් නේ, ඔයාට හිතෙනවා නම් ඒ දේ ඔයාට රහසේ කියලා, එහෙම නැත්නම් ඒ කෙනාට පැහැදිලි කරන්න පුළුවන් කියලා හිතලා පැහැදිලි කළත් එයා විශ්වාස කරයි, එයා තේරුම් ගනී කියලා හිතනවා නම් ඒක කියනව මිසක් බොරුවට වෙන කාගේවත් නරක දේවල් ඔයා හදන්න යන්න එපා. කරුණා කරලා ප්‍රසිද්ධිය හදන්න යන්නත් එපා. රහස කියලා හදන්න පුළුවන් කමක් තියෙනව නම් ඒක එහෙමයි. කොහොම වුණත් නිකම් ප්‍රසිද්ධියේ බොරුවට කාගේවත් නරක දේවල් නරක දෙයක් හදන්න යන්න එපා. ඒ දේවල් හදන්න යන එක අපරාධේ. මොකද එහෙම කාගේ හරි නරක දෙයක් ඔයා හදන්න ගිහින් ඔයා ජීවිත කාලෙටම හතුරෙක්, ජම්මාන්තර වෛරක්කාරයෙක් ඇති කරගත්ත වෙනවා, හතුරෙක් නිර්මාණය කරගත්ත වෙනවා. ඒ නිසා නිකම් බොරුවට මේ කාගේවත් නරක දේවල් හදන්න යන්න එපා. නිහඬව ඉන්න, පාඩු ඉන්න, පුළුවන් නම් මගහරින්න. නියමයි අපේ ලයිව් එකේ ලස්සන කමෙන්ට් එනවා කියද්දිම අන්තිමට අපි නරක වෙනවා. මතක තියාගන්න, ඔයා වෙනකාවත් පිරිසිදු කරන්න ගිහින් සමහර විට ඒ කෙනා පිරිසිදු වෙයි. හැබැයි මඩ ගෑවෙන්නේ ඔබේ ඇඟේ බව හොඳින් මතක තබා ගත යුතුයි. රයිට්, ලස්සන සින්දුවක් දෙනවා මංගානේ හැමෝටම. බාන මේ සින්දුව අහලා තිනාද කියලා අපි සෑහෙන ආදරය කරන ගීතයක්. වෙලාව දවල් 1:38. දමිත්ත සංක.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obat adama nlp hadahada bala ganna
7: maharaja uttamaya mahanse raja sabavata sabat vena waga
8: රෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
9: එව මෙහෙව.
10: පස්වන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
8: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කපේ විත් නිමේෂා
12: 89.1 89.3

මතකතබා ගන්න මොකද මේ හොඳින් මතකතබා ගන්න ඕන කරුණ තමයි අපි කියන්නේ වාගේ ජීවිතයට මොනහරි දෙයක් ගන්නව නම් මේ විහිළු ඇතුලේ මේ අපි සතුටින් කියනේ ඇතුලේ ඒක තමයි අපේ පරම සතුට. මතක තියාගන්න අද කියපු වෙවෙන් කෙනෙක් වගේ කරන්න කෙනෙක් ප්‍රසිද්ධිය අගේ කරන්න ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන් නොදන්න කෙනෙක් වෙන්න පුළුවන් අගේ කරන්න නේ ලස්සනයි කියන්න නේ අගේ කරන්න හොඳ දෙයක් නම් හොඳයි කියන්න නරක දේවල් තියෙන කෙනෙක් නම් එයාව හදාගන්න පුළුවන් කෙනෙක් නම් පොඩි ට්‍රයි එකක් දෙන්න එහෙම නැතුව ට්‍රයි කරන්නවත් යන්න එපා කාලයට ඉඩ දෙන්න නිහඬව ඉන්න පුළුවන් නම් මග ඇරලා දාන්න නේ කතා බහ කරලා ෂේප් එකේ ඉන්න මොකද මතක තියාගන්න එයාගේ වැරදි නිවැරදි කරලා එයාව පිරිසුදු කරන්න ගියපු ගොඩක් අටිනුනේ අන්තිමට තමන්ගේ ඇඟේ මඩ ගාගන්න එහෙනම් අපි ගින්නන්න හැමදාම වගේ සුබ දවසක් මං මැක්.

0: නෝන් දැන් වෙලාව දවල් දෙකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: දවස සුපයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: சிந்து கஃபே.
1: දවල්දකායේ විනාඩි 4යි දැන් වෙලාව. මං ඇවිල්ලා ඉන්නේ අයිබවන් ගුඩ් ආෆ්ටර්නූන් කියලා හැම කෙනෙක්ටම ප්‍රාර්ථනා කරනවා. මන් දන්න හුරු පුරුදු නේද? මොකද ඊයේ දවසමත් මම හිටියානේ වාගේ පාඩුව කාන්සියම අකන්න. මම ඊයේ යනකොට කියලා ගියේ හරියටම අද දවල් 2 වෙනකොට මම මෙතනට ඔන් වෙනවා කියලා. කිව්වත් වාගේ ඔන්න වෙලාවට මම මෙතනට ඔන් වුණා. ඉතින් මේ පිටර කෝල් එකක් දෙන්න බෙදුව 1112 510 510 බින්දුවයි 718යි 89යි 3යි 89යි 3ට ඔයාලට පුළුවන් මේ පැත්තේ WhatsApp message එකක් එවන්න. ඒ වගේම තමයි දැන් මෙහෙමයි දවසින් දවස අපේ මේ ලෝකයේ එක එක දේවල් සිද්ධ වෙනවා, එක එක කතා මැවෙනවා නේද? ඉතින් ඒ මැවෙන කතා මෙතන රහ කර කර මම ඔයාට කියනවා. අදත් ඒ වගේ රසබර කතා ගොඩක් හොයා වෙනුවෙන් මම හොයාගෙන ආව හරි මහන්සි. මහන්සියේ ප්‍රතිඵල තමයි මේ. රයිට්, ඒ වගේ www.supremeradio.lk වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්න තවත් පුළුවන්. ඒ වගේ මේ වෙලාවේ මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. අපේ live එකටත් ඔන්නවට එන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් සුපුරුදු විදිහට අපේ cafe එකේ වැඩ ටික මේ විදිහට පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න කියලා තවට මතක් කරනවා. දවල් 2:06 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
6: සින්දු කැෆේ.
7: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවනව දවල් දෙකයි විනාඩි 15යි.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
3: සුවඳ දැනි දැනි දැනෙනවා.
4: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
4: Travel with Supreme
1: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න.
7: අසු නවයයි තුන
4: Supreme Radio.

0: කනුවලුගේ දන්න නොදන්න අලුත්ම විස්තර
1: ආටිස්ට් ගොසිප්.
0: දෙකයි විනාඩි 19යි දැන් වෙලාව. සමානේ ආටිස් ගොසිප් කියනක අපිට ඇහෙනකොට අපිට මතක් වෙන ආෂුවර් එකටම ඉන්දියා පැත්තෙන් තමයි මේ කතාව කියලා නේද? හැබැයි චුට්ටි වෙනසක් වෙනවා. මේ ගොසිප් එක ඉන්දියාවෙන් නෙවෙයි, හොලිවුඩ් වලින් තමයි අපිට එන්නේ. මේක ඇත්තටම ගොසිප් එකක් නෙවෙයි, හැබැයි අපි දන්නේ නැති රස කතාවක්. පොඩි කාලේ අපිට එක එක විදිය හීර තිබිලා තියෙනවා නේද? ලොකු නම් මම මෙහෙම කෙනෙක් වෙනවා, ලොකු නම් මම මෙහෙම කෙනෙක් වෙනවා නේද? හැබැයි ඉතින් ටිකක් අපි වයසින් වැඩෙනකොට ඔය හීන පොඩ්ඩක් එහෙම වෙනස් වෙනවනේ. කලාතුරකින්, බොහොම කලාතුරකින් තමයි, ඉන්නේ කලාතුරකින්වත් නෙමෙයි, හරිම අතලොස්සක් තමයි පොඩි කාලේ ඉඳන් මේ දැකපු හීනය ලොකු වෙනකොට හැබෑ කරගන්නේ. ඒ ඒම් එකෙම ගිහලා නැත්නම් සමහරක් වෙලාවට විවිධාකාර හේතු නිසා පොඩි කාලේ දැක්ක හීන ලොකු වෙනකොට වෙනස් වෙලා අපි වෙනස් වෙනස් දේවල් වලටනේ ලොකු නම් යන්නේ නේද? හැබැයි ඉතින් ඔය අතර කෙනෙක් ඉන්නවා, මෙයා පොඩි කාලේ එක හීනයක් දකිනවා. මේක හරි වෙනස් හීනයක්. හා සාමාන්‍යයෙන් චුටි කාලේ අපි ආස හරි විශේෂයෙන් මං කියන්නේ ලංකාවේ දැන් අපි ගත්තම හරි ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක්, ටීචර් කෙනෙක් නේද, ඒ වගේ පයිලට් කෙනෙක්, එයා හොස්ට කෙනෙක්, මේ වගේ එක එක විදිය හීන අපි දකිනවානේ. හැබැයි ඔය හිතලා තියෙනවද කවදරේ දවසක අයිස්ක්‍රීම් විකුණන අයිස්ක්‍රීම් මෑන් කෙනෙක් වෙන්න? එහෙම කෙනෙක් එහෙම වෙන්නව හිතලා තියෙනවද? හීන දැක්ලා තියෙනවද? එහෙම හීන දැකපු කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ ලංකාවේ නෙමෙයි, එයා ඉන්නේ හොලිවුඩ් වල. මං ඒකයි කිව්වේ මේ කතාව අපිට හොලිවුඩ් වලින් තමයි එන්නේ කියලා. හැබැයි මේ කෙනා අපි හොඳටම දන්න කෙනෙක්. මෙයාගේ ඇත්ත නමට වඩා ප්‍රසිද්ධ මෙයාගේ අපි දැන් ෆිල්ම් එකේදී, මෙයා ෆිල්ම් ඇක්ටර් කෙනෙක්. මෙයාගේ ෆිල්ම් එකේදී ඒ දීපු චරිත නම තමයි අපිට ඇත්තටම හුරු. එයාගේ ඇත්ත නම කියනට වඩා. හරි, මම මෙහෙම කියනවා. රූපර්ට් ග්‍රින්ට්. එකපාර්ට් කවුද රූපර්ට් කියනකොට එහෙම ඔළුවට නෑනේ වගේ එකක් තියෙනවා නම් මම මෙහෙම කියන්නම්. අපේ රොන් අයියා හැරි පොටර් ෆිල්ම් එකේ අපිට හම්බ වෙන ප්‍රධාන චරිත තුනෙන් එකක් තමයි රොන් වීස්ලි කියලා කියන්නේ. ඉතින් ඔන රොන් වීස්ලි එහෙමත් නැත්නම් අපේ රූපර්ට් චූටි කාලේ ගොඩක් ආසාවෙන් ඉඳලා තියෙනවා කවදරි ලොකු වෙලා අයිස්ක්‍රීම් ට්‍රක් එකක් ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා අයිස්ක්‍රීම් බෙදන්න. ඉතින් ඒ විදිහට එයා ඒ චූටි කාලේ දැකපු හීනය මේ වෙනකොට හැබෑ කරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි මේ රූපර්ට් ග්‍රින්ට් එයාගේ මේ මුළු ජීවිත කාලේ පුරාවටම තිබ්බ මේ හීනේ සාර්ථක කරගත්තා. ඉතින් ඔන්න දැන් ඒ අයිස්ක්‍රීම් ට්‍රක් එකක් ධාවනය කරන කෙනෙක්, අයිස්ක්‍රීම් මන් කෙනෙක් වෙලා තමයි ඉන්නේ මේ වෙනකොට. හරිම ඉන්ට්‍රස්ටිං නේද අනේ අපිට ඒ කතාව ගැන තියෙනකොට. දැන් මේක තවත් විශේෂ වෙන හේතුව තමයි මේ මිස්ටර් විපි. මේ මිස්ටර් විපි කියලා කියන්නේ එංගලන්තයේ ගොඩක් ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒක තවත් ඒක ප්‍රසිද්ධ වෙන තමයි මේ මිස්ටර් විපි කියන බ්‍රෑන්ඩ් එකට තියෙනවා. ඒකටම ආවේනික වෙච්ච ටෝන් එකක් තියෙනවා, මියුසික් ටෝන් එකක් තියෙනවා, හරි හුරුබුටි ට්‍රක් එකක් තියෙනවා නේද, රෝස පාටට වගේ ටිකක් හුරුවට තියෙන. ඉතින් ඒ වගේ මේකටම ආවේනික ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ගොඩක් මේක ජනප්‍රිය වෙන්න හේතුව. ඒ වගේම තමයි ගිම්හාන කාලේ එංගලන්තෙට මේක ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. මොකද බ්‍රිතාන්‍ය ජනතාවගේ හදවතේ විශේෂ තැනක් තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි මේ මිස්ටර් විපි කියලා කියන්නේ. මේකේ මියුසික් එක ඇහිච්චකම පොඩ්ඩෝ ටික දුවගෙන එනවා නේද අයිස්ක්‍රීම් ගන්න එංගලන්තයේ. දැන් අපිට අද එහෙම පොඩි පොඩි මතක තියෙනවා. ඉතින් කොහොම හරි හැරි පොටර් ඇන්ඩ් ද ෆිලොසොෆර්ස් ස්ටෝන් එකෙන් හම්බ වෙච්ච පළවෙනි පඩියෙන්ම රූපර්ට් කරලා තියෙන්නේ, අපේ රොන් කරලා තියෙන්නේ මිස්ටර් විපි අයිස්ක්‍රීම් වෑන් එකක් ගත්ත එක. ඉතින් එයා මේක ඉන්ටර්වියු එකකටත් කියලා තියෙනවා. ඉතින් එයාට හැම වෙලේම ඕන වෙලා තියෙන අයිස්ක්‍රීම් විකුණන කෙනෙක් විදිහට ඒක තමයි එයාගේ ඩ්‍රීම් එක කියලා හැම වෙලේම කියලා තියෙන්නේ. එහෙම තමයි. ඉතින් කොහොම හරි මේ වෑන් එක අරගෙන එයා එංගලන්තේ යන එංගලන්තේ එයාගේ ගමේ අවට ගිහිල්ලා මේ ළමයිට අයිස්ක්‍රීම් දෙන්නේ නොමිලේ, සල්ලි වලට නෙමෙයි, නොමිල තමයි මේ අයිස්ක්‍රීම් එයා දීලා තියෙන. රූට් එක ඉගෙනගෙන අර මියුසික් එක දාගෙන රියල් අයිස්ක්‍රීම් වෑන් කෙනෙක් වගේ තමයි මෙයා මේ වැඩේ කරන්නේ. ඒ වගේම තමයි මෙයා තව විශේෂ වැඩක් කරලා තියෙනවා. හැරි පොටර් සෙට් එකටත් මේ වෑන් එක අරගෙන ගිහිල්ලා කොහොම හරි කාස්ට් එකයි ක්‍රූ එකයි දෙකටම ඕන සර්ප්‍රයිස් කරලා සර්ප්‍රයිස් අයිස්ක්‍රීම් පාටිකකුත් ඔන්න අපේ රොන් දීලා තියෙනවා. හරි, ඉතින් කොහොම හරි රූපර්ට් තාමත් ඒ වෑන් එක ළඟ තියාගෙන ඉන්නවා. සල්ලි වලට ගන්න බැරි සතුටක් එයාට, එයා කියනවා එයාට ඒකේ තියෙනවා කියලා. ඇත්ත නේද? සමහරක් වෙලාවට සමහර හැමදේම අපිට සල්ලි වලට කරන්න බැහැ නේද? සල්ලි වලට ගන්න බැරි දේවලුත් මේ ලෝකේ තියෙනවා කියලා අපි හිතාගත්තා. හරි හරි, ඔන්න ඕක තමයි අපේ රොන්ගේ රස කතාව. රූපර්ට් කියනට වඩා මටත් ලේසි රොන් කියලාම කතා කරන්නේ. අපි යමු සින්දුවක් අහන්න. දවල් 2:24යි දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුබදවස
1: අලුත් වෙලා
0: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබදවස
0: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
1: මල්ලී කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
1: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රට
5: Sindhu Cafe.

0: Old World.
1: මේ ක්‍රිකට් වගේම තවත් අපේ කට්ටිය ගොඩක් ආස කරන ස්පෝට් එකක් තමයි ෆුට්බෝල් කියලා කියන්නේ. ඉතින් ඔන්න ජුනි මාසේ 11 වෙනිදා ඉඳලා ආරම්භ වෙන නියමිතයි 23 වෙනි පාපන්දු ලෝක කුසලාන තරග. ඉතින් මේ පාර තරග පැවැත්වෙන්නේ ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන උතුරු ඇමරිකා රටවල් දායකත්වය සත්කාරකත්වය යටතේ තමයි මේ පාර 23 වෙනි පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඇරඹෙන්නේ. ජුනි 11 තමයි දවස. දැන් හැමෝම බලන් ඉන්න තව එක කරුණක් තියෙනවා. රයිට්, හැමෝම බලන් ඉන්නේ මෙදාසරේ ඔන්න FIFA theme song එක මොකක් වෙයිද, කාගේ හඬින් අපිට අහන්න පුළුවන් වේද කියලා. ඔන්න දැන් තමයි කතාවට එන්ට වෙන්නේ. මේ කතාව තමයි රසබර කතාවක් තියෙන මගේ තව ෂිට්ටකින් කියන්නම්. ඉතින් ඔන්න අදටත් අපිට ෆුට්බෝල් කියනකොට මතක් වෙන සින්දුවක් තියෙනවා. ඒ මොකක්ද? ඒ හිතවතුනි. ඒ තමයි ඔන්න හරියටම ඔන්න මේ පාර 2010 වර්ල්ඩ් කප් තීම් සොන්ග් එක ගායනා කරලා අවුරුදු 16කට පස්සේ ඔන්න ආයමස්සරයක් අපිට ශකීරාගේ හඬ අහන්න ලැබෙනවා. මේ පාර FIFA වර්ල්ඩ් කප් තීම් සොන්ග් එකත් ඔන්න ශකීරාගේ හඬින් තමයි අපිට අහන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සින්දුව ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. යස්, වක්කා වක්කා තමයි. මේක ලෝකේ වැඩිම අලවියක් සහිත FIFA ලෝක කුසලාන ගීතයේ විදිහට සැලකෙනවා. ඒ විතරක් නෙමෙයි, මේකේ වීඩියෝ එක YouTube බිලියන 4කට වඩා නරඹලා තියෙන නැරඹුම් වාර තියෙනවා. ඒ වගේම තමයි මේ සින්දුවේ අපිට අහන්න ලැබෙනවා මේ ජාමිනා මිනා මේ කියන පද කොටස 1986 අවුරුද්දේ කැමරූන් රටේ ගෝල්ඩන් සවුන්ඩ්ස් කියන සංගීත කණ්ඩායම විසින් ගායනා කරපු ජාංගලේවා කියන ගීතෙන් උපුටාගත කොටසක් තමයි මේ ජාමිනා මිනා කොටස. ඊට පස්සේ අපිට තවත් ඇහෙන දෙයක් තමයි වකා වකා. මේ වචන තේරුම තමයි කැමරූන් භාෂාවෙන් එය කරන්න, ඩූ ඉට් කියන එකේ මීනින් එක තමයි අපිට හෙන්නේ. දැන් අපින ජාමිනා මිනා ඒ වකා වකා ඒ. ඉතින් ඔන්න නිවේදනය කරලා තියෙන විදිහට මේ මාසේ 14 වෙනිදා theme song එක ඔෆිෂියල් විදිහට රිලීස් වෙනවා. රෙඩි වෙලා ඉන්න මේ පාර ශකිලාගේ හැටි මොන වගේ පෙරලියක් සිදු වෙයිද? දැන් මං කියන්නේ මේක තව රසබර කතාවක් තියෙනවා කියලා. ඔය ශාමිනා මිනා සින්දුව තියෙනවා නේද? ඔය සින්දුව දාන්න නැත්නම් ඉස්සර මායිනාගේ වෙඩින් වලට ගිහින් නටන්නේ නැහැ කියලා ඩීජේ කරන අංකල්ගේ අංකල් ශාමිනා මිනා දාන්නකෝ කියලා ගිහිලා කියනවා. ඉතින් එයා දානවා සින්දු කොමරක 3 පාරක් විතර අපි කියලා කියලා ඉල්ල ගන්නවා. මායිනාගේ තමයි ඉස්සර චූටිකල් ඩාන්සින් ෆ්ලෝ එක ඕපන් කරන්නේ. ඒ නිසා ශාමිනා මිනා කියලා කියන්නේ මගේ හදවතේ ගීතේ. අපේ නංගිය මේ වෙලාවේ ගොඩක් ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. අපි හිනා ගහන්නයි ලැස්ත වෙන්නේ. වකා වකා.

0: 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
6: suba dawasak
3: aluth vela
6: pahasu vela
7: tagi wedi vela
8: dawasa subai sehina dinai suba dawasak jathaka lotarai mandalaya
9: 89.1 89.3
0: supreme radio.
10: සින්දු කැෆේ
11: සින්දු කැෆේ

0: ඉඳ වෙලාව හවසතුනාය විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: Sindhu Café.
1: හතයි දැන් වෙලාව සුපුරුදු විදිහට ඔන්න අපේ දෙවනි පැය පටන් ගත්ත ගමන්ම මම යනවා අපේ TikTok live එක පැත්තට. අපේ පැත්තේ යාළුවෝ සෙට් එක බලන් ඉන්න මම ඒගොල්ලන්ගේ කොයි වෙලාවද මතක් කරන්න කියලා. මගේ ලයිව් එකේ අද පළවෙනි කමෙන්ට් එක දැම්මේ අපේ සාශ්. ඉතින් ඔන්න ඔයාට අපේ සුබ පැතුම්. ඊට පස්සේ කමල් ප්‍රියන්තේ ඉන්නවා, ඒත් එක්කම ලයන් ගර්ල් හෙවත් අපේ අංජුනි ඉන්නවා, එතකම ශානක ඉන්නවා, හසලකින් අපේ මනෝජ් ඉන්නවා, අයේෂ් චන්දන ඉන්නවා, ශ්‍රීසිනවා, නිරුෂා ඉන්නවා, ලන්ඩන් වලින් අපේ විකී ඉන්නවා, නවචනා මාතරෙන් අපිත් එක්ක එකතු වුණා, එතකම ක්‍රිෂාන් ඉන්නවා කැනඩ වලින්, මංජු ඉන්නවා, අපේ කෞෂි ඉන්නවා, පුබුදුවත් මතක් කරන්න ඕනේ, ෂෙනුද විහන්සා ඉන්නවා, නිරෝෂා ඉන්නවා, තරිත තිසේරා ඉන්නවා, නෙමේ තරිත තිසර, මට එදත් නම වැරදුනා, අදත් වැරදුනා, සමා වෙන්න තරිදු, ඔය තරහ නෑනේ තරිදු. කුවෙට් වලින් අපේ සංජු ඉන්නවා, සංජු යවතිලක සිදුරු කඩක් ආදරේ මම එකතු කරගන්නවා. ඒ වගේම සම්පත් ඉන්නවා, නෆාෂා ඉන්නවා, ඒත් එක්කම ජපන් වලින් සජී අපිත් එක්ක එකතු වුණා, කටා වලින් ඩිනා ඉන්නවා, මහේෂ් ඉන්නවා රුමේනියා වලින් වැඩ කරන ගමක් තමයි ඔන්න මාව හගෙන ඉන්නවා කියලා කිව්වේ මහේෂ්. ඒ වගේම අපේ නෙතුලි ඉන්නවා, ඔන්න නෙතුලිවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඒ වගේම මට අද කතා කරා මොරටුවෙන් ජයමාල්, මේ වෙලාවේ ධනුෂ්ක තමයි ඉන්නවා කියලා කිව්වේ යාගේ ළඟ. ඉතින් ඔන්න හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා මට කිව්වා අපේ ජයමාල්. එහෙනම් ඉතින් අපේ යාළුවෝ ටික මේ විදිහට තමයි ඉන්නේ. මේ බැතර කතා කරන්න 0112510510ට, එහෙම නැත්නම් 0718893893ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ TikTok live එකටත් එන්න, live එකට ඇවිල්ලා comment කරන්න පුළුවන් ඔන්න. එහෙනම් ඉතින් අපි යනවා සිංදුවක් ගන්න. හවස 4 වෙනකම් මම වහගෙන ඉන්න.
0: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඕනම තීරණයක් ගන්න කලින් හරි කේන්තියෙන් යමක් කියන්න කලින් හරි ඉවසන්න. මොකද ක්ෂණික තීරණ හැඟීම් එක ගත්තම අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. ටිකක් නිහඬ වුණොත් ප්‍රශ්න ගොඩකින් බේරෙන්න අපිට පුළුවන්. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලා මහවස තුනයේ විනාඩි 17යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
3: පෙරලිකාර සඳුදා.
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
3: සුවබර අඟහරුවාදා.
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා.
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
9: Supreme Radio.

දවස තුනයි විනාඩ වෙස්සේ දෙකයි දැන් වෙලාව. ඔන්න අයමත් සැරයක් අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ හැරි පොටර් ගැන. ඉතින් ඔයා දන්නවා හැරි පොටර් ෆිල්ම්ස් හටක් මේ වෙනකොට රිලිස් වෙලා තමයි තියෙන්නේ. 2001 තමයි පළවෙනි ෆිල්ම් එක රිලිස් වුනේ. ඊට අමතරව ඔන්න හැරි පොටර් ටීවී සීරීස් එකත් ඔන්න අපිට ලැබෙන අවුරුද්ද වෙනකොට බලා ගන්න පුළුවන්. ටීවී සීරීස් එකේ පළවෙනි සීසන් එක මේ අවුරුද්දේ අන්තිම වෙනකොට රූගත කිරීම ඉවර කරනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. එතින් කොහොම හරි මේ වෙනකොට රූගත කිරීම සිදුවෙමින් පවතින හැරි පොටර් කතා මාලාව, එහෙම නැත්නම් ටීවී සීරීස් එකේ දෙවන කතා සමය සීසන් 2 දක්වා ඔන්න නිල වශයෙන් නිවේදනය කරලා දෙන HBO ආයතනය දික් කරනවා කියලා සාමාන්‍යික කියලා තිබ්බේ නෑ අපිට. සීසන් එකක් තියෙනවා කියලා තමයි කියලා තිබුණ. දැන් ඒගොල්ලෝ කියන සීසන් 2 දක්වා දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දෙවන කතා සමය එහෙම නැත්නම් දෙවන සීසන් එක නම් කරලා තියෙන්නේ The Chamber of Secret කියලා. මං හිතන්නේ අපිට මේ අර පොත් හත විදිහටම තමයි මේ අර ෆිල්ම් හතක් ආවනේ. ඒ වගේම තමයි මට පේන්නේ ටීවී සීරීස් හතකුත් නෑගොල්ලෝ ඉස්සරහට ගේන්න යනවා වගේ එකක් තමයි මට පෙනියන්නේ. මට සාමාන්‍ය හිතන දෙයක් හරියටම හරි තමයි. ඉතින් කොහොම හරි ෂූටින් මේ සීසන් 2 ෂූටින් එක මේ අවුරුද්දේ අන්තිම වෙනකොට සිදු කරන්න මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා කියලා තමයි ආරංචි වුනේ. ඉතින් හැරි පොටර් කලින් කිව්ව වගේ කෘති හතක් තියෙනවා, පොත් හතක් තියෙනවා. ඒ පොත් හතට අනුව මේගොල්ලෝ ටීවී සීරීස් හතක් කොන්න ඉස්සරහට ගේනවා කියලා HBO ආයතනය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න අපිට පළවෙනි සීසන් එක මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ බලා ගන්න පුළුවන්. අනේ මරු කාලේ නේද අපිට බලන්න පුළුවන් වෙන්නේ. නිවාඩුවකුත් තියෙන. ඉතින් ඔන්න සාමාන්‍යයෙන් අර ක්‍රිස්මස් ෆීලිං එකත් එක්ක අපිට මතක් වෙන ෆිල්ම්ස් දෙකක් තමයි හැරි පොටර් සහ අනිත් එක හෝම් ඇලෝන්. රයිට්. එහෙනම් ඔන්න මෙදා සරේ නත්තල් මාසේ දෙසැම්බර් මාසේ ඔන්න අපිට හැරි පොටර් ටීවී සීරීස් එකෙන් අලුත්ම අලුත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. රයිට්. එහෙනම් හරි තරු මොනවද කියනවා. ඉතින් එහෙම තමයි ඒකේ කැරක්ටර්ස් වලට එගොම මෙව කියන්න එපා. දැන් ඉතින් අරගෙන ඉවරනේ කැරක්ටර් එක. අර මේ අපේ පාපය සේදුවට පොඩි ප්‍රශ්නයක් ගියානේ හැරි පොටර් ටීවී සීරීස් එකේ. පාපය සේදුව තමයි මහාචාර්ය ස්නේප්ගේ කැරක්ටර් එකට අරන් තියෙන. ඒකට පොඩි ප්‍රශ්නයක් ගියා. පාපය ඒක ලස්සනට විසඳුවා. කවුද අපේ තරිදු? තරිදුර ලොකු ප්‍රශ්නයක් වගේ අපේ TikTok live එකේ. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හැරි පොටර් ටීවී සීරීස් එකේ අලුත්ම වගතුග. අපි යනවා සින්දුවක් අහන්න. හවස 4 වෙනකම්ම වහගෙන ඉන්න. හවස 3:23 දැන් 25යි.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udey 7ta
4: The Welcome Show.
2: Anugrahaya
5: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lutraiya NLP hadahana obath adama NLP hadahada bala ganna
2: balannako ane ape lamayata hari lassanata sindu kathandara kiyanna puluwan habai thin ewada tanak naha ne
6: ayyane supreme radio poddan ge udasana tiyenne
7: apita japan igena gannat puluwa
8: lassana lassana kathandara ahannat puluwanne
3: hadakara dagakara podittu wenuwenmai
8: me okotama satiye dina pahama udaye 6 indan 7 wenakan supreme radio
3: Supreme Radio.

0: சிந்து கஃபே.
1: දැන් වෙලාව අපේ සාශ් කියනවා ඒගොල්ලන්ගේ පැත්තට හොඳටම වහිනවා කියලා. හැබැයි මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් අපේ බම්බල පිටියටත් කළු කරපු වහසක් තමයි දකින්න ලැබුණේ. දැන් නම් කොහොමද දන්නේ මෙහෙටත් වහිනවද නැද්ද කියලා දන්නේ නැහැ. මේ වෙනකොට ඔන්න කැලණියෙන් මට කෝල් එකක් එනවා. කැලණිය කට්ටියටත් හොඳටම වහිනවලු. දැන් මෙහෙමයි, දැන් වහින නිසා මට චුට්ටක් හිතුණා අද වෙදර් අප්ඩේට් එක ගැන චුට්ටක් මතක් කරොත් හොඳයි කියලා. මොකද අපි කොහේ හරි ගමන් බිමනක් එහෙම යන්න තීරණා නම් වෙදර් අප්ඩේට් එක ගැන දැනගෙන ඉන්නකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. අපිට පොඩ්ඩක් මැනේජ් කරගන්න පුළුවන් නේද මේ දේවල් ටික. එදේ කොහොම හරි ශ්‍රී ලංකාව ආශ්‍රිතව දැනට පවතින මේ අඩුපීඩන කලාපයේ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව කියන්නේ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ පැවතෙන වායුගෝලීය කැළඹිලි ස්වභාවය නිසා අපිට තවදුරටත් ඉස්සරහට මේ වැසිදාත්වය බලාපොරොත්තු වෙන්න වෙයිලු. ඒ කියන්නේ ඉස්සරහට වහිනවා කියලා තමයි කියන්නේ. කොහොම හරි කමන්නේ මේ වෙනකොට ගං වතුර අවදානමට ලක් වෙච්ච අයට නිකුත් කරලා තියෙනවා අදාළ නිවේදන. ඉතින් ඒක නිසා ඒ අවට ඉන්නවා නම් බොහොම පරිස්සමෙන් ඉන්න ඕගොල්ලන්ට ඉවත් වෙන්න කියලා කිව්වොතින් ඒ අනතුරුදායක ස්ථානවලින් ඒත් ස්ථානවලින් ඉවත් වෙන්න. මොකද අපිට අපේ ජීවිතයේ තමයි වැදගත්. ඊට පස්සේ තමයි අනිත් දේවල් නේද? ඒක නිසා තමන්ගේ පරිස්සම ගැන හිතන, තමන්ගේ ජීවිතය ගැන හිතන මේ අදාළ බලධාරීන් ඕගොල්ලන්ට දෙන උපදෙස් ඒ විදිහට පිළිපදින කියලා ගොඩක් ආතරේ මේ වෙලාවේ මතක් කරනවා ගම් වතුර අවදානම නිසා. හරි, ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් වෙද අප්ඩේට් එක තියෙන්නේ නේද? ඉස්සරහටත් අපිට වැස්ස බලාපොරොත්තු වෙන්න වෙයි. කොහොම වෙයි දන්නේ? ඉතින් කාලගුණය කියලා කියන්නේ හරියට වෙනස් වෙන දෙයක් නේ නේද? මිනිස්සු වගේ. හැබැයි මිනිස්සුන්ට වඩා නම් කාලගුණය හොඳයි. ඉතින් එහෙම තමයි. ඒක නිසා අපිට කෝකරත් කියලා අපි රෙඩි වෙලා ඉන්න එක අපේ ඇඟට කුණයි. ඒක තමයි ඇත්ත කතාව. හරි, එහෙනම් අපි සින්දුවක් අහන්න යන්නත් ඕනේ. ඊට කලින් මතක් කරන්නම් අපේ TikTok live එකේ යාළුව සෙට් එක චුට්ටක් නෆාෂව ඉන්නවා, චිකා ඉන්නවා. මේ පරක් වුණාට පස්සේ මේගොල්ලෝ එනවා නේ. මම ගණන් ගන්නෑ මේගොල්ලන්ව ඇයි යන්නේ. දෙකට නෙමෙම එන්න කියලා තියෙන්නේ. දෙකා මාරට එන්නෙත් නේ, තුනා මාරෙන් පස්සේ එනවා මෙතන. මම යන්න ලඟුණාට පස්සේ නුවරටත් වහිනවලු, අපේ තරුත කියන නුවරට වහිනවලු, චිකා කියන බම්බල පිටියටත් වහිනවලු. බලන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කළ එළියට ගිහිල්ලා මොර කියලා දීපොත් අල්ල ගන්නවා ඈ. සසේ ජවන් වලින් ගිනව මේ පැත්තට ඇවිල්ලා සසේ වතෝනේ ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා. www. අපේ කඩියත් ඉන්නවා. හයි කියලා මැසේජ් එකක් කියවල තියෙනවා. හයි. ඒ වගේම තව කවුද ඉන්නේ ලයිව් එකේ? මේ විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ. අපේ තරුවත් මතක් කරන්න ඕනේ CR ඉන්නෝ. CR ඔන්න ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආතරෙන් මම එකතු කර ගන්නවා. කමල් ප්‍රියන්ත ඔන්න ඔයාවත් මතක් කරා හොඳේ. හරි, ඉතින් මේ විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ. නේනම් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. හවස 3යි වෙනාඩි 36යි දැන් වෙලාව. හැමදා මට ෆේඩ් එක මිස් වෙනවා නේ. වැරදි ෆේඩ් එකක් තමයි ඉස්සුනේ. සෝරි. එහෙම තමයි චුට්ටක් වරදිනවා.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ලංකාවේ තියෙන එකම ෆුඩ් ග්‍රේඩඩ් කොස්මැටික් නිෂ්පාදන පෙළ. දැන් ඔබට නිලුම්වන චුරාව වෙතින් අපේ සංස්කෘතියේ පරම්පරාවෙන් පැවතෙන ගුණාත්මක ආහාරමය අමුද්‍රව්‍ය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන් නවීන තාක්ෂණික වැඩදියුණු කිරීම් වලට ලක්කර ඉතාමත් සුරක්ෂිත ලෙස නිෂ්පාදනය කරන රූපලාවන්‍ය නිෂ්පාදන නෙළුම්බර චුරා වෙතින්.
2: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවයා යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
4: පන්සිරියාවිය හටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න. ටෙම්පෝ ටවුන් with Ashi. 89.1 89.3

0: Sindhu Cafe. Sindhu Cafe.
1: යන වෙලාව හරි ඔන්න ආශී ඇවිල්ලා ඉන්නේ ටෙම්පෝ ටවුන් අරගෙන. ඉතින් ආශිත මෙතනේ බාර කරලා නිමේෂට යන්න අවසර. අපි අය හම්බ වෙනවා හෙට දවල් 2ට. එතකන් සතුටින් හරිසමින් ආදරෙන් ඉන්න. මං එනකන් හොඳේ. ගින් එන්න මං නිමේෂා. හවස 3:49 දැන්.

0: සුබ සඳෑ වාක්න වෙලාව සවස හතරයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 89.3 Supreme Radio.

0: down.
1: Hatteru, hatteru.
0: රයිට් හිතවතුනි, හවස 4 විනාඩි 2යි. මම පැමිණියා. සත්‍යන්තය විනාශ කරලා පැමිණියා.
2: කොහොමද ඉතින් ඔයාට? කොහොමද? හනින් ඉන්නවද? අදින් ඉන්නෝනි.
0: රයිට් ඕකේ, අද මේ මාසේ 11 වෙනිදා අපි පටන් ගන්න හතරවෙනි ටෙම්පෝ ටවුන් වෙන්න මේ විදිහට හිතවතුනි. ඕකේ? 0.18 89 89 89 අපේ WhatsApp නම්බර් එක සුපුරුදු විදිහට තියෙනවා. හරිද? ඒකට පුළුවන් ඔයාලා WhatsApp message එකක් දාලා සින්දු අහන්න එකතු වෙන්න. සින්දු ඉල්ලගෙන නම් මෙතන එන්න එපා. හැමෝම දන්නවා සිකුරාදාට අපි සින්දු දෙන දවස අනිත් දවස්වලට සින්දු දෙන්නේ නැත. ඕකේ? හැබැයි සින්දු අහන්න එකතු වෙන්න පුළුවන්. බර්ත්ඩේ wishes තියෙනවා නම්, anniversary wishes තියෙනවා නම් මට එවන්න. මම ඉතින් ඒවට wish කරන්න හරි කැමැත්තෙන් ඉන්නවා. right. ඒත් එක්කම මතක් කරන්න ඕනි, කෝල් එකක් දෙන්නත් පුළුවන්. 0112510510 මගේ hotline එක තියෙනවා. ඒකට කෝල් කරන්නත් පුළුවන්. හති පොඩක් ඉන්න. ඒත් එක්කම සුප්‍රීම් රේඩියෝ TikTok fan page එකට පැත්තට ගියොත් ඔයාලට පුළුවන් මගේ live එකට එන්න. ඔයාලට radio සජීවීකරණ අත්දැකීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ වෙලාවේ කට්ටිය ගොඩාක් ඉන්නවා. බොහොම ස්තුතියි මගේ birthday එකට wish කරනවා කට්ටිය. thank you so much හැමෝටම. අදට 16යි මාසයයි. ඔව්වනේ වැඩි වයසක් නෑ. වැඩි වයසක් නෑ. තාම මේ පොඩි ළමෙක්. මම බබෙක්. බබා. හොඳ බබා. right. හදවත් මම ලස්සන කතාවක් කියනවා. හරිද? ඇත්තටම අපි එකපාර ජීවිතය කියලා කියන්නේ දැන් everything is unstable අපිට මොනවත් ඕකේ
2: මට වැරදුනා
0: හැමදේම අස්ථිර ලෝකේ ස්ථිර කිසි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑනේ ඉතින් අපේ ජීවිතෙත් ඒ වගේ හරිද ඇත්තටම එකපාරට අපි මේ අවනිචිතභාවය ගැන කතා කරනකොට අපිට මරණය වුණත් ඕනම වෙලාවක එන්න පුළුවන්. හරිද? ඇත්තටම අපි දන්නේ නැහැ කවද්ද අපි දැන් ඇත්තටම අපිට ඇති තරම් ජීවත් වෙන්න අපි plan ගහගෙන ආව නම් අපිට උන ඇති තරම් ආමෙදාට තමයි කියලා ඔක්කොම program කරගන්න පුළුවන්. හැබැයි අපිට එහෙම බෑ. අපි නොදැනුවත්ම තමයි අපිට යන්න ඕන දවස වෙන්නේ. ඉතින් යන්න වෙන්නේ. හරිද? ඉතින් හදිස්සියෙම එහෙම වුණොත් ඔයාගේ Facebook account එකට මොකද වෙන්නේ හත්තික්කේ? අන්න ප්‍රශ්න. මොකද්ද වෙන්නේ Facebook account එකට? right? ඒකට Facebook සමාගම ක්‍රමයක් කියලා දීලා තියෙනවද? ඒ ගැන මම ඔයාලට කියනවා. හරිම ආකර්ෂණීය ඉන්ට්‍රස්ටින් කතාවක් වේවි. ඔයාලට හවස 5 වෙනකම් මම මේ කතාව කියනවා. ඒ නිසා අහගෙන ඉන්න ඕනි මාව. ඉතින් ඕක තමයි අද දවසේ කතාව. මොකද වෙන්නේ හදිස්සියේ හරි අපි නැති වෙච්ච දවසට අපේ Facebook account එකට මොකද වෙන්නේ? අන්න ප්‍රශ්නේ. right? අන්න එදාට. දැන් සමහර වෙලාවට මගේ ෆෝන් එකේ එහෙමනම් මම නම් කියන්නේ මගේ යාළුවාට එහෙමන් කියලා තියෙන්නේ. අනේ අම්මේ මේ ෆෝන් එක නම් කාගෙවත් අතට යන්න දෙන්න එපා. අද දවසේ දාඩෙත් ගෙදරින් නැති වෙයි. ආයෙ දෙකක් නෑ පුතේ. මම දන්නවා ඔයාගේ ෆෝන් එකත් එහෙමයි කියලා. ඒ වගේම තමයි Facebook account එක සහ Messenger කියලා කියන්නේ. ඉතින් ඕක මට තියෙන අද්දකින් ඔයාලට තියෙනවා. ඒකට විසඳුමක් තියලා තියෙනවාද Facebook සමාගමෙන් කෙනෙක් ගැන මම ඔයාලට කියනවා. ඉතින් සාහකට ඉන්න වෙනවා. හැමදේම එකපාර කියන්නේ නැතමම. මම ආශි කියලා කෙනෙක් මේ Supreme Radio Tempo Town. පටන් ගන්නවා මෙන්න මේ විදිහට සඳුදා දවසේ Tempo Town. සුබ සන්ධ්‍යාවක්.

0: වානීවා
1: හවස 4 විනාඩි 15යි.
2: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසෙන් නොගැටුණු තන් සොයා උතුම්ම යම සත්‍චාරයක්.
2: Travel with Supreme.
1: සතියේ දවස් 5ම
3: The Welcome Show අහන්න.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas 5ema udey 7ta The Welcome Show.
1: Anugraha.
6: සුබ දවසක්.
1: අලුත් වෙලා,
6: පහසු වෙලා,
7: තෑගි වැඩි වෙලා,
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ගෙදර යන ගමන් මග නොහැර අහන්න. Tempo Town ආශියෙක්කා.
1: යිඩ හවස හතරයි විනාඩි විසි හතරයි අපිනවා TikTok live එක පැත්තට මේ වෙලාවේ ඉන්න කට්ටිය එකතු කරගන්නයි ලස්ට් වෙන්නේ. රයිඩල් දවස මුලිම මංකතු කරගන්න ඔබේ මෝඩ තරිඳු නොහොත් තරිඳු උත්තිසරව. හැබැයි අර දවසේ මට මුලින්ම කමෙන්ට් එක දැම්මේ අපේරා චිලව්වලින්දල බොහොම ස්තුතියි ඔයාට. මම නම් නෑ කියලා නුවන් කියනවා, හැබැයි මන් දන්නවා නුවන් ඉන්නවා කියලා. ශාරක ෆර්නෑන්ඩ් ඔයාවත් එකතු කරගන්නවා මයික් එක පොඩ්ඩක් පල්ලෙහාට ලෙස්සන් දෙපා. ඔහොම ඉන්න රැඳී සිටින්න ෂේන් පූර්ඩ් හායි මල්ලි ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම කවිනි මන්දෝදය මන්දෝදය ලස්සන ළමක්, බොහොම ස්තුතියි. ආදරෙන් එකතු කරගන්නවා මල්ලිවාව. පත්මියාවත් එකතු කරගන්නවා වැඩ කරන ගමන් කියලා මම දන්නවා. තිල්නත් ඇවිල්ලා ඉන්නවා, මදු ඉන්නවා, ට්‍රින්කෝ වලින්. ඒ වගේම භාග්‍යාවිල්ලා ඉන්නවා නුවරින් සුපුරුදු විදිහට. සාශි ඉන්නවා, මගේ ඩෑලික සාශිවාවත් එකතු කරගන්නවා. ඉමාෂා හයි කොමද. රුවන් ලක්මල් thank you so much රුවා, ඔයාගේ ෆොටෝ එකකට ආවා, බොහොම ස්තුතියි. ඇඹිලි පිටියෙන් ආව එකතු කරගන්නවා. තව කවුද ඉන්න? ලයිලු, ලයිලුත් ඇවිල්ලා ඉන්නවා. ලයිලු ආයිරේ ශාවත් එකතු කරගන්නවා. දමිත් අයියා ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ. හංසනා thank you. මගේ බර්ත්ඩේකට විශ් කරන කට්ටියට බොහොම ස්තුතියි. පාටවත් විශ් කරන්න බැරි වුණා මට. හැබැයි මට දැන් විශ් කරන කට්ටියට බොහොම ස්තුතියි කියලා තමයි කියන්න දෙන්නේ. එක වචනයයි මට කියන්න තියෙන්නේ. නෑ, වචන දෙකයි. thank you so much. උදාර මදුෂාන් හලෝ. හරි, එතකොට වටත් පුළුවන් මටත් ඒකත් කිව්වනේ. මොකක්ද ඒ කිව්වට තේරුන්නේ. හරි, ඔගලන්ට පුළුවන් එන්න මේ පැත්තට, TikTok live එක පැත්තට යන්න. Supreme Radio TikTok fan page එක පැත්තට ගියා. ගිහිල්ලා මොකද කරන්න ඕනේ? page එක follow කරලා live එකට ආවා. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන්කම තියෙනවා. මොකද කරන්නේ? ඔයගලන්ට පුළුවන්කම තියෙනවා 0818 89 89 89 WhatsApp message එකක් එවන්න මට. එතකොට මට පුළුවන් ඔයගලන්ගේ නම කියන්න. ඒ අරෙන්න වෙන දෙයක් නම් මට කරන්නට බැරිය. right. හරි. එහෙමනම් සෙනුදිත් ඇවිල්ලා ඉනවා. සෙනුදි විහංස. සෙනුදි විහංස ඔයාවත් එකතු කරගන්නවා. right. එහෙමනම් අපි යන්න හදන්නේ සෙනුදු අහන්න. හවස 4:27.

0: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක තුනයි ලග්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දුපත.

අපිටත් ඉතින් සිංදු කියන්න පුළුවන්. අපි ඉතින් ඔය මේ සද්දර තුහිටියට අපි ඉතින් සිංදු කියන්න යන්න ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියට තනන්න තියෙන අපි සිංදු කියන ගියොත් පුළුවන් වැඩක් කලගෙන ඉන්න අප්පා. ලයිට් ලයිට් ලයිට් පී පී පී තොරාට පුළුවන් වැඩක් කලගෙන ඔයා ඉන්න. රයිට්. හමෝ මංගද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කිව්වා හදිස්සියේ හරි අපි මේ ලෝකේ දාලා ගියොත් අපේ Facebook account එකට මොකද වෙන්නේ? මේකට Facebook සමාගම ක්‍රමයක් දීලා තියෙනවද? දීලා තියරවද අයියෝ? බය වෙන්න එපා. නිදාසෙ ඉවරෙන්න පුළුවන්. හරි. Settings වල තියෙනවා Memorialize කියලා එකක්. Right? Memorialize. මේකෙන් පුළුවන් account එක පාලනය වෙන කෙනෙකුට දෙන්න. හරි. එහෙම නැත්නම් ඔයාට පස්සේ account එක අයින් කරලා දාන්න. මෙතන option දෙකක් තියෙනවා. හොඳට අහගන්න. දැම්ම මේක හදාගන්න ෆෝන් එකේ ජීවිතේට අසපත් වෙනවා නම්. Memorialize. ඔයා අපි හිතමුකෝ අර අපි අර අවසන් කැමැති පත්‍රය ලියනවා වගේ දැන් අපේ Facebook account එකත් කාට හරි බාර දෙන්න වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වෙත් එක්ක නේද? මේ ළඟම කෙනෙක් නම් කරලා තියන්න ඕනේ. හරිද? ඔයා මේ දැන් කරලා තියන්නේ ෂේප් එකේ අවුලක් නැහැ ඉතින් හරි. මේක ෆිල් කරාම ඔටෝ ඔයාට එනවා notification එකක්. දැන් ඔයා නැති වුණාට පස්සේ අර නම් කරපු කෙනාට පුළුවන් ඔයාගේ account එකේ post එකක් pin කරන්න. මෙයා මලා කියලා. හරිද? friends request ගන්න පුළුවන්. account එක memorialize විදිහට තියාගන්න පුළුවන්. බය වෙන්න එපා. මේ නම් කරන කෙනාට ඔයාගේ message බලන්න බෑ. messenger බලන්න බෑ. ඒ නිසා බයල. ඔන්න පළවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමේ delete after death. මේකේ ලොකු දෙයක් නෑ. ඔයා මේ option එක confirm කරාම ඔයා නැති වුණාට පස්සේ පවුලේ හරි ළඟම කෙනෙකුට හරි පුරවන් memorialize request form එක පුරවන්න. මේකේ තියෙනවා help center එකේ profile එකේ නම, link එක, මරණ සහතිකය එක්ක මේ form එක පුරවලා යවපුවාම Facebook company එකේම permanently account එක delete කරලා දානවා. මොනවද දෙයියනේ මේ කියන්නේ? මේවා ඇත්ත ඉතින්. දැන් ගොඩාක් අය ප්‍රශ්නයක් තියෙනවා. බුදු අම්මෝ, අපි නටලා තියෙන නාඩගම් වල හැටියට අපිට හත් දවසේ දානෙවත් දෙන එකක් නෑ ගෙවල් වලින්. ඒ නිසා මේවා පොඩ්ඩක් ඔයලා බලන්න හොඳ. අපි හැමෝටම මේ අපි හැමෝම මැරෙනවා නෑනේ. මම මේ ඇත්ත කතා කරන්නේ. හරිද? ඒක නිසා ඕක හදලා තිබ්බනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි මේ ඩිජිටල් ලෝකේ මැරුණා නෙමෙයි, ඩේටා ඔෆ් කරලා සතියක් ඔන්ලයින් හිටියේ නැතුවත් තියෙන සම්බන්ධතාවය ඉවර වෙනවා. ඇත්ත කතාව මේ ඩිජිටල් ලෝකේ කෙන අපි ජීවත් වෙන්නේ ඩේටා ඔෆ් කරලා බලලා සතියකට ඔයා නැති වෙලා ඉන්න Facebook එකෙන් ඔය හැමෝටම අමතක වෙනවා. ඇත්ත කතාව ඒක තමයි. එහෙම එකේ ඉඳලා හිටලා හරි ඉතින් මතක් වෙන එකක් තියෙන එකත් හොඳයි නේද? අපේ මතක තියාගන්න මොන හරි තියෙන්න බැයි නේද අනේ? රයිට්. ඔනෝ විදිහට සෙටින්ස් හදාගන්න Facebook එකේ. එතකොට ඉතින් ඔබ මිය ගියාට පසුව කිසි ගැටලුවක් වෙන එකක් නැත. මොනවා කියනවද මන් දන්නේ. දැම්ම බලන්න, දැම්ම හදාගන්න මේ TikTok එක live එකේ කට්ටිය නම් මට මාරි දෙයක් response එකක් දෙනවා ඒකට. ඒගොල්ලන් හැමෝම කැමති. මට ආයෙ නම් කියන්න කියලා කියන්න එපා. මටත් මතක නැහැ. පුදුම කරදරයක් තියෙන මේක මට වාචන මතක තියාගන්න. මම බොහොම අමාරුවෙන් කොලයක් බලාගෙන මේ කතාව කිව්වේ වට. හරිද? අසස්සෙදී ඔපසමට ස්තුතියි. එහෙමනම් අපි යන්න හදන සින්දුවක් අහන්න පොඩ්ඩක් ඉන්න. TikTok live එකේ කට්ටිය මොනවද? චතුරංග ඇවිල්ලා ඉන්නවා. චතුරංග මං වට hi කියනවා මෙන්න මේ විදිහට. ෂාරක හරි නේද මං කිව්වා? කට්ටිය හරි නේද? පොඩි සසියා කියනවා කච කචේ කියලා. මන් දන්නේ ඇයි කියලා මට එහෙම කියන්නේ. කච කචයක් තමයි. ඉතින් නැත්නම් ඉතින් බෑනේ මේ වගේ රස්සාවක් කරන්න. මනෝජ් බෝයි ඉන්නවා හසලකින් ඇවිල්ලා ඔයාවත් එකතු කරගන්නවා. ෂාරක හරිද මං කිව්වේ කියලා හරියට කියන්න ඕනේ මට. හරි. එහෙමනම් මොකද කියන්නේ? සින්දුවක් අහමු දැන් නිෂ්පාදකතුමා. හින්දි සින්දුවක්. ආ ලෑස්තිද? ආ හරි ඕකේ. ආ මොහිනී. ආ ආ නා

0: ඉදිරිපත්ති හඳහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ

0: සුබ සඳෑවක් දැන් වෙලාව සවස පහය වෙන අඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio.

0: 89.3
1: Supreme Radio.
0: Magi hande, magi rata.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
1: හරි සුවබර අඟහරුවාදා
3: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
6: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema udey hatata The Welcome Show.
5: Anugrahaya
8: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lutraiya NLP hadahana obath adama NLP hadahada bala ganna
9: 89.1 89.3
6: Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රට

0: ලොව සුන්දරතුම පාරාදීසේ
1: මන්න බැඳලු ඇසේ නොගැටුළු තැන් සොයා උතුම යම සච්චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: 89.1 89.3 Supreme Radio

0: සිහිසන්දෑවක් වෙලාව හවස හයයි. මේ සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
1: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema udey hatata
9: the welcome show
11: anugrahaya
12: suba dawasa
11: aluth vela
12: pahasu vela
13: tagi wedi vela
14: dawasa subai sehina dinai suba dawasa jathaka lotarai mandale
15: 89.1 89.3 supreme radio.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ප්‍රථම දයාගේ දිනාගත් ගම්පහ කෞශල්‍යා රාජපක්ෂ.
1: මගේ නම කෞශල්‍යා. මං ආවේ ගම්පහ ඉඳලා. ඉතින් මං හැමෝටම කියන්නේ මං වගේ ජයග්‍රහණය කරන්න ඕන නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න කියලා. ඇත්තටම මං සතුට වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ කරන කාර්යය ගැන. ඇත්තටම මම මේකල ආයෝජනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මං දිගටම ලොතරැයි ගන්නවා. ඇත්තටම සතුටුයි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
5: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: රේඩියෝ
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
2: සුවඳ දැනි දැනි දැනෙනවා.
3: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය.
5: සුබ දවසක්.
4: අලුත් වෙලා
5: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදාකර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: රාත්‍රී 7යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: දවස සුපයි සිහි නැතිනයි සුප දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අලුත් සතියක ආරම්භය මෙවිදිර සිද්ධ වෙන්නේ. තවත් සතියක්ම අපිට ආතරය ගැන ආදරෙන් කතා කරන්න හැකියාව ඇවිත්. මේ රාත්‍රිය හරිම සුන්දර රාත්‍රියක්. ඔයා බලන් හිටපු රාත්‍රිය උදා වෙලා රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් මේ තියෙන හෝරා 3 අපේ හදවතේ තියෙන දුක නිවා ගන්න, හදවතේ තියෙන සතුට වැඩි කර ගන්න අපිට තියෙන හොඳම වෙලාව. අද ආරම්භ කරමු සුපුරුදු පරිදි ඩ්‍රීම් නයිට්.
1: ආදරේ කියන්නේ අපි හැමදාම කියනා වගේ කතා කරලා ඉවරයක් කරන්න හරි අමාරු මාත්‍රකාවක්. ඉතින් ආදරේ ගැන කතා කරන්න ආදරේට වෙලාවක් දෙන්න ඔන්න සුප්‍රීම් රේඩියෝ අපි නැස්ති වෙලා ඉන්නවා මේ පැය තුන. ආදරේ ඔයාට දැනෙන්නේ කොහොමද කියන දේ ගැන කතා කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ආදරේ ඔයාට දැනෙන විදිහ ගැන මේ පැත්තට කතා කරලා කියන්න 0112 510 510. එහෙමත් නැත්නම් ආදරේ වචන කරලා ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න 0118 893 893. එහෙනම් පුරුදු විදිහටම අපි අදත් මේ පැය තුන ආදරේ ගැන කතා කරමු. මම මනිෂා.
0: මම හසිතා.

0: රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ප්‍රීම් රේඩියෝ
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
0: ඩ්‍රීම් නයිට් සුප්‍රීම් රේඩියෝ.
2: මනිෂා, අද දවස සුබ වුණාද ඔයාට?
3: ඔව්.
2: මොකද අපිත් එක්ක ඉන්නවා සුබ දවසක්. ඉතින් අපිත් එක්ක ඉන්න සුබ දවසින්ද අපිට හැම දවසක්ම සුබ දවසක් තමයි නේද?
3: අනිවාර්යයෙන්ම අපි වැඩ පටන් ගන්න සුබ කෙනත් එක්ක.
2: ඉතින් අපි මේ සුබ දවස ගැන ඔයාටත් කියන්න ඕනේ. ජීවිතේ සිහිනයට වාසන අපේ ආශිර්වාදයේ රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය. ඕන ඉතින් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා ඔයාලඟට ඇවිල්ලා තියෙනවා මේ සුබ දවසක් ලොතරැයිය. ඔබේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම ත්‍යාග රටාව ඔන්න මතක් කරන් තමයි මේ ලෑස්ති වෙන්නේ. සුබ ලග්නය සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් වාර දිනන්න හැකියාවක් තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක්, සුබ ලග්නය සමග අංක 2ට රුපියල් 2,500ක්, ඒ විතරක් නෙවෙයි අංක 2ට රුපියල් 1,000ක් වාර දිනා ගන්න හැකියාවක් තියෙනවා.
3: ඔව්, ඉතින් හසිත, ඔයා මතක් කරපු මේ සුපුරුදු තෑගි රටාවට අමතරව සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්තන තෑග අංකය පිළිවෙලින් ගලපලා මුද්‍රෙන් රුපියල් 25,000ක මුදලක් දිනා ගන්නත් උන්න ඔයාට දැන් අවස්ථාව තියෙන. එහෙමනම් ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි රුපියල් 40,000ක් වැනි පුංචි මුදලක් වියදම් කළ අනිවාර්යම මිලදී ගන්න කියන දේ මතක් කරනවා. දවසම ඔයාගේ සුබ කරගන්න පුළුවන් සුබ දවසක් ලොතරැයි මිලදී ගත්තොත් දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි වැටි වැඩියෙන් ලදී ගන්න කියන දේ ආදරෙන් මතක් කරනවා. ආදරය ගැන කතා කරනකොට හසිත, ආදරයේ තියෙන සතුට වගේම ආදරයේ තියෙන වේදනාව ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේනේ. හසිත, මේ ආදරේ අපිට කොච්චර වේදනාවක් වුණත්, අපි ආදරය කරන කෙනා අපිට කොච්චර වේදනාවක් දුන්නත්, ඇත්තටම අපි කිසිම වෙනසක් නැතුව පුරුදු විදිහටම ආදරය කරනවා. මට ඒ ආදරය ගැන මෙන්න මේ විදිහට කියන්න හිතුණා සිත. කඳුළු උණු වී ගලන මොහොතෙත් හිනාවට මග හොයනවා, උහුල ගන්නට නොහැකි තරමට රිදුම් හදවත දවනවා. කොතෙක් රිදුනත් නුඹට වරදක් වෙන්නපායයි පතනවා. පපුවේ හත් කඩ පැලී යද්දිත් නුඹට ආදර කරනවා.
2: සමහර අය කොයිතරම්නම් බාධක මැද්දෙන්ද ආදරය කරන්නේ. තමන්ගෙම සහකාරය හෝ සහකාරියම තමන් කරන ආදරයට බාධා කරන තැන් කොයිතරම්නම් මේ ලෝකෙ තියෙනවද? මේ මොන රිදවීමක් වුණත් අපි මේ කරන ආදරේ හානියක් නොකරගෙන කරන්න උත්සාහ කරනවා. පටන්ගත්තු ආදරේම අන්තිම හුස්ම පොදවන තෙක් අපි කරන්න උත්සාහ කරනවා. කොයි තරම් කඳුළු වැගිරුවත්, රිදුම් හද දැව්වත් නුඹට වරදක් වෙන්නපා. අන්න ඒ ආදරණියන්ගේ එකම ප්‍රාර්ථනය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසෙන් නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්.
3: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
0: 89.1 Supreme Radio. Supreme Radio. මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
2: Dream Night Supreme Radio

89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ ආදරය ගැන ආදරෙන් කතා කරන සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. මේ රාත්‍රිය හරි සුන්දර රාත්‍රියක් කියලා මම අද වැඩසටහන පටන් ගත්තේ ඔයාට කිව්වනේ. මොකද ආදරයේ තියෙන එක එක පැතිකඩ ගැන අපිට ආයෙත් සැරයක් මේ සතියේදී කතා කරන්න හැකියාවක් තියෙනවා. අද ඩ්‍රීම් නයිට් තුළින් ගොඩාක් දුරට අපි ඔයාගේ හදවතට සමීප වෙනවා. ඔයාගේ හදවතේ තියෙන ඒ කතාව අපි ආයෙ ආයෙත් අහන්නේ. අපිට පුළුවන් ඔයාගේ තනිකම නිවන්න, ඔයාගේ සතුට තව තවත් වැඩි කරන්න. එන්න මේ පැත්තට. දෙවෙනි හෝරාවට අපි මේ යන්න ලෑස්ති වෙන්නේ දිගට මහගෙන ඉන්න කියන දේ මතක් කරන ගමන් මේ ලස්සන ගීත අතර ඔයාගේ කතාව ආයෙත් ගොඩනගන්න. මේ ගීත ඔයාගේ ජීවිතයට අදාළ කරගෙන ඒ ගීත ඇතුලේ අපිත් එක්කම ජීවත් වෙන්න. එන්න මේ පැත්තට. මේ ලස්සන ගීතය ඔයාට

0: ජීවිතය ඔබේ සරු කරගන්න එමතුරක් නෙවෙයි ඔයාගේ සිහින ජීවිතය ලංකරගන්න ඒ විතරකුත් නෙවෙයි අත්තමිට ඔයාගේ සරු කරගන්න ඔයාට කරන්න තියෙනවා දෙයක් මොකක්ද ඒ දේ
1: මම නම් හිතන්නේ හසත ලොතරැයියක් ගත්තොත් ඔයා ඔය කියපු හැම එකක් මිශ්‍ර කරගන්න පුළුවන්
0: අනිවාර්යෙන් ඔයා ගන්න නියත ධනයෝග හඳහනක් 2026 වසර ගැන මතක් කරන්න ඕනේ මේ දක්වා සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක් සහ දස ලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරන්න හඳහන ලොතරැයියට හැකියාවක් ලැබිලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය ඒ හතරවන සහ පස්වෙනි සුපිරි ත්‍යාගලාභින් දෙන්නම බිහි කරලා තියෙන්නේ ඔන්න මේ බක් මාසයේ කියන්නේ මේ පසුගිය අප්‍රේල් මාසයේ තමයි බිහි කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 39කට වඩා වැඩි හතරවන සුපිරි ත්‍යාගලාභය අප්‍රේල් මාස 10වනදා දිනුම් මැදපු 1469 වන දිනුම් වාරයෙන් හඟුරංකිත ප්‍රදේශයේ නෙල්බි අලෙවි නියෝජිත එබි වීරසූරිය මහතාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි බිහි කරන්න හැකියාවක් ලැබුණේ. ඒ විතරක් නෙවෙයි රුපියල් ලක්ෂ 33කට වඩා පස්සන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 24 වෙනිදා දිනුම් මැදපු 1478 වන දිනුම් වාරයෙන් තමයි ඔන්න බද්දේගම ප්‍රදේශයේ නෙල්බි අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් අතරින් බිහි කරන්න හැකියාවක් ලැබුණේ.
1: ඔහු හසිත ඉතින් මුළු දිවයිනටම නම් දෙසටම තෑගි රැසක් ලබා දෙමින් රණවිරු ඒ වගේම සමාජ සේවා එවිතරකුත් නෙවෙයි ක්‍රීඩා ශ්‍රේෂ්ත්‍රය මේ හැම තැනකටම දායකත්වය ලබා දෙමින් මේ ගමන යන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයිය. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයාට මේ අනගේ අවස්ථාව මගෑර ගත්තොත් එහෙම ඒක ලොකු අඩුපාඩුවක්. ඉතින් ඒ නිසා මේ අනගේ අවස්ථාව මගෑර ගන්නේ නැතුව පුංචි රුපියල් 40ක් වියදම් කරලා හඳහන ලොතරැයි පතක් මිලදී ගන්න කියන දේත් මතක් කරනවා. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන එන්නේ වෙන කවුරුත් නෙවෙයි ඒ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with 89.1 89.3
6: සුප්‍රීම් රේඩියෝ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: 89.3 ඔය මේ ආදරෙන් අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. බැඳීම් කියන්නේ හසිත අපිව බැඳලා තියාගන්න පුළුවන් එකම එක දෙයකටනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඇත්තටම හසිත බැඳීමක් ඇතුලේ මිනිස්සුන්ට ඕනේ නිවෙන්න. බැඳීමක් ඇතුලේ මිනිස්සුන්ට ඕනේ හුම්කන් දෙන්න. බැඳීමක් ඇතුලේ මිනිස්සුන්ට ඕනේ ආදරය කරන්න. අවසානයේදී මහසිත බැඳීම් ගැන කතා කරොත් බැඳීමක් ඇතුලේ මිනිස්සුන්ට ඕනෙම එමත් නැත්නම් ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙම ඇත්තටම මානසික සහනයක්. මම හිතනවා මේ කතාවට මතක ඔයත් එකඟ වෙයි කියලා.
1: ඇත්තෙන්ම මනිෂා, වාකීව කාරණා බලාපොරොත්තු වෙන්නේ සැබෑ ආදරණීය චරිත. නිවෙන්න, ඇහුම්කන් දෙන්න, ආදරය කරන්න, සහනය ලබා ගන්න බැඳීම් තුළින් අපි බලාපොරොත්තු වෙනවා. බැඳීම් තුළින් මේ දේවල් හෙව්වත් වේදනාත්මක ජීවිත ගමනක් ආදරෙන් වසන් කරගෙන කොයිතරම්නම් මිනිස්සු මේ ලෝකේ ගමන් කරනවද? හැම කෙනෙක්ටම තමන් බලාපොරොත්තු වෙන සහනය ඉක්මනටම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Ashi.
0: Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: අපිට තියෙන හීන ගැන කතා කරනකොට හසිතේ හීන මේ ලේසි පහසු හීන නෙවෙයිනේ.
2: ලේසි පහසු හීන නෙමේ. අපිට සල්ලි ඕනි සමහර හීන හැබෑ කරගන්න. ඉතින් ඔයාලට හැබෑ කරගන්න පුළුවන් ඒ හීන සල්ලි තුලින්. ඉතින් සල්ලි හොයාගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ ලෑස්ති වෙන්නේ.
1: අනිවාර්යම හසිත මේ දැන් අපි කාගෙන් හරි ඇහුවොත් එහෙම අපේ ජීවිතේට ආශිර්වාද අරගෙන එන කෙනෙක් ඉන්නවද කියලා ගොඩක් වෙලාවට උත්තර ගොඩාක් දෙනවනේ. දැන් මම අහන ඔයාගෙන් මේ ප්‍රශ්න වලට මොකද දෙන්න තියෙන උත්තරේ?
2: මට ඉන්නවා සුබ දවසක් ලොතර අයියා. ඉතින් එක දවසක් විතරක් නෙමෙයි හැම දවසක්ම සුබයි. ඉතින් මේක ගත්තොත් එහෙම
1: අනිවාර්යයෙන්ම ඉතින් අන්න ඒ විදිහට ජීවිතයේ සිහින හැම එකක්ම ඉෂ්ට කරගන්න පුළුවන් සුබ කෙනා තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ. ඉතින් දැන් ඔන අලුත් වෙලා පහසු වෙලා තැගි රටාවත් වැඩි වෙලා තියෙන්නේ. ඔයගේ දවසේ ආරම්භය සුබ කරවන සුබ සිහින දිනවන සුබ දවසක් ලොතරැය අලුත්ම තැගි රටාව ගැන මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සුබ ලග්නයත් එක්ක අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඒ විතරක් නෙවෙයි මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්නවට අවස්ථාව තියෙනවා. අංක 3ට රුපියල් 50,000ක මුදලක් වගේම සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 1,500ක් අංක 2ට රුපියල් 1,000ක මුදලක් සුබ දවසක් ලොතරැයි පත හරහා ඔන්න දැන් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් මේ ඇතුළු මේ මුදල් තෑගි රසක් වාර හිමි වෙනවනේ. ඉතින් මේව ඇතුළුව සුබ දවසක් ටිකට් පතෙහි ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපලා ඔයාට රුපියල් 25,000ක් දිනා ගන්න ඔන්න හැකියාව. ඉතින් බලන්න තෑගි ගොඩාක් වාට දබා දෙන්න තමයි ලෑස්තියෙන් ඉන්නේ මේ සුබ දවසක් ලොතරැයි තුලින්. ඉතින් කියන්න තියෙන්නේ දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී ගන්න. ඉතින් මේ වාසනාව ඔයාලඟට අරගෙන එන්නේ වෙන කවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන දේත් මතක් කරන්න ඕනේ. දෙවෙනි හෝරාවේ අපි මේ විදියට ආදරණීයව ගමන් කරන්නේ. ආදරය ගැන ආදරෙන් කතා කරනවා වගේම ආදරේ විඳින්න පුළුවන් හරි ලස්සන තැනක් ඔයාලට අපි ලබා දීලා තියෙනවා. 89.83 කියන මේ සංඛ්‍යාත දෙක ඔයාට හදවතටම ලං වෙන සංඛ්‍යාත දෙකක්. රාත්‍රිය කියන්නේ ආදරයට වෙන් කරපු හොඳම වෙලාව. මේ ඩ්‍රීම් නයිට් ඔයාගේ ජීවිතේ තෝතැන්නක් කරගන්න, තමන්ගේ හදවත තව තවත් ලස්සන කරගන්න, තමන්ගේ වේදනාව අමතක කරන්න වගේම තමන්ගේ ආදරය ගැන හරි ලස්සනට ආය ආයෙත් බලාපොරොත්තු කරගන්න. ආදරෙන් මතක් කරන්නේ රාත්‍රී 10 වෙනකන් අපි ඉන්න ඔයත් එක්ක. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 516 510ට. ඒ වගේම ඔයාට පුළුවන් වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 0718 893 893ට. ඔයාගේ හදවතේ තියෙන ඒ කතාව අපිට කියන්න. අපි ලෑස්ති ඒ කතාව අහගෙන ඉන්න.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සුබදවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබදවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: 89.1 89.3 Supreme Radio
7: හසත මේ ලෝකේ හරි ලස්සන ආතර කතා තියෙනවා. මේ ආතර කතා ගැන කතා කරනකොට සමහර ආතර කතා තියෙනවා හසත. ඒ ආතරය ගැන කතා කරන්න පවා සමහර වෙලාවල් වලට ඒ ආදරයට හිමිකම් කියන දෙන්නටත් හරිම අමාරුයි. ඇත්තටම එහෙම අමාරු වෙන්නේ එහෙමත් නැත්නම් ඒ ආදරය ගැන වචන කරන්න අපහසු වෙන්නේ දරාගෙන ප්‍රශ්න කෝටියක් එක්ක ඒ ආදරේ ඉස්සරහට අරගෙන ආපු නිසා. ඉතින් හසිත මේ විදිහට අවුරුදු ගාණක් පරිස්සම් කරගෙන ආපු ආදර කතා දවසක අනිවාර්යයෙන්ම තමන්ගේ වෙන්න ඕනි කියන ප්‍රාර්ථනාව හැමදාමත් මගේ හදවතේ තියෙනවා. මම නම් කියන්නේ ඇත්තටම දරාගෙන යන මේ ජීවිතය ඇතුලේ තවත් කෙනෙක්ව දරාගෙන යන ආදර කතා තියෙනවා නම් ඒ හැම දෙයක්ම හරි ලස්සනට අනාගතයේ දවසක ඉෂ්ට වෙන්න ඕනේ.
8: ආදරය කරද්දී නොයෙකුත් ආකාරයේ හැඟීම් අපේ හදවත පුරවනවනේ. සතුට දුක මේ හැම අතකින්ම පිරුණෝ ඒ ලස්සන හැඟීම් ලස්සනට අපිට දැනෙනවා. අපේ ජීවිතේ පිරෙනවා වගේ දැනෙනවා. දරාගැනීම ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද අපිටත් දරාගැනීම ගැන කියලා දෙන්න පුළුවන් තරමේ ඒ වගේ සුන්දර මිනිස්සු අපි දෙන්නත් එක්ක මේ වෙනකොටත් ඉන්නවා. අවුරුදු ගණන් පරණ ආදර කතා ජයගත්තු මිනිස්සු තමගේ ආදර කතාවේ ඉතිහාසය ගැන හරි ලස්සනට කියන්න උත්සාහ කරනවා. ඒ අයට ඒ කතාව ගැන හරි ලස්සනට කියන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරමු හැම ආදර කතාවකටම සතුටින් පිරි අවසානයක් ලැබෙන්න කියලා.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio. අද දවසේ අවසාන හෝරාවට මේ විදිහට අපි දෙන්නම ඇවිත් ඉන්නේ. කාලය ගත වෙන ඉක්මන අලුත් සතියක ආරම්භයක් මේ විදිහට සිද්ධ වෙලා තියෙද්දී අද දවසේ පටන්ගත්තු ඒ හැඟීම තවමත් අපිට දැනෙනවා. මොකද මේ තරම් වෙලාවක් අපි ගත කරා අපිට දැනුනේවත් නැහැ. දැන් අපි තුන්වෙනි හෝරාවට ඇවිත් ඉන්නේ. දුක් නැපා, අපිට ගත කරන්න හෝරාවක්ම තියෙනවානේ. අහන්න තවත් ලස්සන ගීත කොටකුත් තියෙනවා. එන්න මේ පැත්තට, අපි කතා කරමු ආදරය ගැන. එකතු කරගන්න ඉරකින්න අපි යන්නේ මහනුවර පැත්තට. මහනුවරින් නදී මේ වෙලාවේ මැසේජ් එකක් දා තින WhatsApp එකට. මහත්තයයි වගේම ලොකු පුතා, චෝටි පුතා, දුවවත් එකතු කරගෙන මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ ආන හැමෝමත් එකතු කරගෙන ලස්සන ගීතයක් ආමු කියලා තියෙන්නේ. මනිෂා, තව කවුද ඉන්නේ?
1: මං යනවා හසත නුවරට. නුවරින් ශාමල් මේ වෙලාවේ අපේ වහගෙන ඉන්නවා. අපිටත් ආදරණීය ගීතයක් දෙන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම නුවන්ද අපේ වහගෙන ඉන්නවා මහරගමින්. අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න මේ වෙලාවේ මගේ ආදරේ ගැනත් මම කල්පනා කරමින් ඉන්නේ කියලා තමයි උනාසෙද කියලා තියෙන්නේ. ඉතින් මේ හැමෝමත් එකතු කරගෙන ඊළඟ සින්දුව අහන්න යන තමයි ලෑස්ති වෙන්නේ. දෙකට වහගෙන ඉන්න ඔයාටත් පුළුවන් ඔයාගේ ආදරේ මේ පැත්තට කතා කරලා කියන්න. එහෙමත් නැත්නම් ආදරේට ඔයාගේ හිතේ තියෙන තැන ගැන මේ පැත්තට වචන කරලා එවන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. කතා කරන්න 01 12 510 510 ට. දෙකට වහගෙන ඉන්න ඔයා මෙහාගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරි ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
2: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට සඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුමක් බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න ඇතරම් ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
4: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැළපෙන දාන්න හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: හසිත සමහර වෙලාවල් වලට අපේ ජීවිතය රෙන ප්‍රශ්නත් එක්ක අපි කියනවන අපේ ජීවිතයට ආපහුනම් මේ වගේ දෙයක් අපි බලාපොරොත්තුවෙන් නෑ කියලා. කෙනෙක්ගේ ජීවිතය ඇතුළේ ආදරය කියන්නෙත් ඒ වගේම එක්තරා විදිහේ පැතිකඩක් වෙන්න පුළුවන් හසිත. ඉතින් කෙනෙක් හිතනවනම් ආයමත් ආදරයක් මට එපා, එහෙමත් නැත්තම් කෙනෙක් ගැන ආයමත් ආදරයක් මට දැනෙන්නේ එපා කියලා තව කෙනෙක්ට මේ වෙලාවෙ අහගෙන ඉන්න ඔයාට උනත් හිතෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි එකම එක හමුවීමක් දවසක ඔයාගේ මුළු ජීවිතයම හොඳ විදිහට වෙනස් කරනවා. ඉතින් අන්නේ විශ්වාසයෙන් හැමදාම ජීවත් වෙන්න. අපේ ජීවිත ඇතුළේ එක තැනක් වැරදුනා කියලා මුළු ජීවිත කාලයම අපිට වැරදෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ ජීවිතය ඇතුළේ එක තැනක් අපි විඳෙව්වා කියලා අපිට මුළුදම විඳවීමෙන් ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ආදරය කියන්නේත් ඔයාගේ ජීවිතය ඇතුළේ විඳවන මාතෘකාවක් කරගන්නේ නැතුව විඳින්න පුළුවන් මාතෘකාවක් කරගන්න කියන දේ. ඩ්‍රීම් නයිට් වලින් මට හිතෙනවා ඔයාට මතක් කරන්න. හසිත,
1: හැම මතකයක්ම අපිට ඉගැන්වීමක්. ආදරය ගැන කලකිරණක සාමාන්‍යයි. මොකද ඒ තරම් දුක් වේදනා එයාලා විඳපු නිසා. නමුත් ඔයාගේ සතුට තීරණය වෙන්නේ තෝරා ගැනීම මත. ඔයාගේ ජීවිතේම සුන්දර කරන සුඳුරු හමුවීම ඔයා ළඟට ඉක්මනටම එවි. විශ්වාසයෙන් ඉන්න තමන් ගැන. පරක්කුයි කියලා දෙයක් නැහැ. මොකද හැම දවසක්ම බලාපොරොත්තුවක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි යනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
4: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
7: සුන්දර රාත්‍රියක්, සුන්දර හෝරාතුනක්, සුන්දර ආදරයක්. අපේ හදවත්වල මේ තරම් ආදරේ කැටිවුණු හැඟීම් රාශියක් තියෙනවද කියලා වෙලාවකට මට හිතෙනවා. අපේ ජීවිතේ කොයි තරම්නම් මතක පුරවන්න පුළුවන් ගබඩාවක්ද? අපේ ජීවිතය ඇතුළේ කොයි තරම්නම් කතා ගොඩක් තියෙනවද? කොයි තරම්නම් වචන ගොඩක් තියෙනවද? අපි හැම දවසකම මේ කරන්නේ ඒ වචන එකින් එක අපි ජීවිතෙන් එළියට ගන්න එක. අපිට පුළුවන් අලුත් දවසකට බලාපොරොත්තු රාශියක් එක්ක අදත් ආදරෙන් සමු ගන්න. අපි හමුවෙමු හෙටත් රාත්‍රී 7ට.
1: ආදරය ගැන ආදරෙන් කතා කරන්න, ආදරය ගැන ආදරෙන් හිතන්න. එතකොට අපි හැමෝටම ආදරණීය බලාපොරොත්තු අපේ ජීවිතය ඇතුළට හරිම ලේසියෙන් කාවත්ත ගන්න පුළුවන්. එහෙමනම් අදට අපිට හම්බ වෙච්ච වෙලාව අවසන් වෙලා තියෙන්නේ. අද ගියාට හෙටත් රාත්‍රී 7 වෙද්දී අපි දෙන්නෙනවා පුරුදු විදිහටම ආදරය ගැන ඔයත් එක්ක ආදරෙන් කතා කරන්න. එහෙමනම් සුබ රාත්‍රියක් ගිහින්ලෙන්න. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. මං මනීෂා.
7: මම හසිත.

89.1 89.3 Supreme Radio Supreme.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
2: Huh?

89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.

89.1 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ. ආසෙත් දිලේ පොළොවේ බලේ කොතනක්

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: Just music. It's a tribute to the voice.

0: නවයයි එක අසු නවයයි තුන
1: සුප්‍රීම් රේඩියෝ.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධානගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 තුන සුප්‍රීම් රේඩියෝ.

වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 සුප්‍රීම් රේඩියෝ.